0: සුබදේශනක් වෙලා උදේසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

සුබම සුබ දැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. එනං ඉතින් අදත් උදේ හයිනං හත වෙනකං එක දිගට මාවහගෙන ඉන්න ඕනේ. වාට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි මං අද ඇවිල්ලා තියෙන්නේ. එනං ඉතින් මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදැසනක්.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: ලෝකයේ ඕනෑම දවන්තයෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ඒ මණ්ඩලය.

0: දැන් අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට පුළුවන්නේ ඔගලන්ගේ දක්ෂතා අපිට එවන්න. අන්න ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක් තමයි මේ.
1: මම නිමිර. මම දීපත් කරන්නේ තිල්ලුව. අම්පොල් පිත්තක් කපලා පොල් කට්ටෙන් අන් තියලා අපේ හඬය වගේ උණු කෑල්ල ගින්නලේ මගේ ලස්සන හැඳ ඇඳා බෙල්ලේ ලණුවක් බැඳලා අත්තෙන නාවත්තේ.
0: හරිම ලස්සනයි. ඒ වගේම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. අම්මල තාත්තල අපිව අහගෙන ඉන්නවා නම් ඔයාගේ චූටි පොඩිත්තත් හරිම දක්ෂයි නම් සින්දු කියන්න, කතන්දර කියන්න, කවි කියන්න දක්ෂයි නම් 0718-893-893 කියන අපේ WhatsApp නම් එකට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. හරිම සරලයි. ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිනයට එවන්න. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: මාංගලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: Supreme Lifestyle. සතියේ දවස් පහේම උදේ 10ට. 89.1 Supreme Radio. Supreme Radio. Make a superior.
7: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් යුදෑසන අහන චූටි පොඩිත්තන්ට දැන් ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි ටික ටික පුළුවන් වෙනවා. මොකද අපි ඔගොල්ලොන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම සරලව ඉගෙන ගන්න ආස හිතන විදියට කියලා දෙනවා. අදත් අපි කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාවෙනි ජපන් භාෂාවෙනි කියන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහනේ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න.
8: C for cat and C for cup. K k k.
6: පොඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. ගොඩනැගිල්ල
9: බිරු බිරු බිල්ඩින්
6: උද්‍යානය
9: කෝ එන් පාක්
6: පොත්‍රාකය
9: හොන් යා හොන්යා බුක්ෂෙල්ෆ්
6: පලාත
9: කෙන් කෙන් ප්‍රොවින්ස්

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema ude hatata
5: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obat adama nlp hadahada bala ganna
7: 89.1 89.3 supreme radio

Radio. අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලා තියෙන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ හෙට උදේ 6ට. එතකන් පරිස්සමෙන් කීකරුව ඉන්න ඕනේ. අම්මල තාත්තල කියන දේවලුත් අහන්න ඕනේ. චුට්ටක් සෙලනුත් කරන්න. මගේ චූටි පොඩිත් හැමෝටම සුබම සුබ දවසක්.

89.1 89.3 Supreme Radio.

0: අයිබෝන් සුබදස්සනක වෙලාවුදේ 7:02.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: You're listening to The Welcome Show
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: Och det här David är din nava jag i den väl av Subodäsanak hemortum och Subodäsanak chamer Aibon
1: Aibon ibo Aibon, Subodäsanak, Subodavasak
0: අද මේ මාසේ 6 වෙනිදා බදාදා. ඉතින් අද දවස හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ මොන දේ වුණත් ඔයාට hina වෙලා සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.
1: ඉතින් ජීවිතේ සිහින දිනා ගන්න අදත් ඔබට පුළුවන් වෙන්න කියන ප්‍රාර්ථනාව කරන ගමන් ඉතින් නේද? ජීවිතේ වෙර වීරින් දිනන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම අලුත් දවසක අලුත් ආරම්භයක් එක්ක ඉතින් අලුත් විදිහට ගමන යමු ඉතින් නේද?
0: සමහර විට අපේ අලුත් ආරම්භයේ පළවෙනි පියවර ටිකක් අමාරු වුණා වෙන්න පුළුවන් සහ අලුත් ආරම්භ ටිකක් ප්‍රශ්නයක් වගේ තිබ්බ වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන්කම තියෙනවා ඒක දැනට ඔළුවෙන් අමතක කරලා නැහැ. මොන ප්‍රශ්නාවත් මම ඉස්සරහට යනවා කියලා හිතලා ඉස්සරහට යන්න. මොකද ජීවිතේ අපිට ප්‍රශ්න එනකොට අපි පස්සට ගියොත් එහෙම අපිට හැමදාම යන්න වෙන්නේ පිටිපස්සට විතරයි. මොකද හැමදාම අපේ ජීවිතේට මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ තින් ස්වභාවයත් එක්ක එක එකනක් දරා ගැනීම අනුව වෙනස් වෙනවා. කොහොමුණත් ඔයාගේ ජීවිතේ හරියන්න ඕනේ, හොඳ වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. ප්‍රශ්නාවත් ඉස්සරහට යන්න ඔළුවේ තියාගන්න.
1: ඉතින් අදත් මේ ගමන යන අපිත් එක්ක ජාතිකලොතරැය මණ්ඩල එකතු වෙලා ඉන්නවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරගෙන අවිලා තියෙනවා. ගන්න ටිකට් වැඩි වැඩියෙන් කෝටි ගණක දිනුම් අවස්ථා ඔබ එනතුරු මග බලාගෙන ඉන්නවා කියලාත් මතක තියාගන්න ඕනි කට්ටිය.
0: අපි මේ TikTok live එකත් අපි තියෙන්නේ පැතරත් එන්න ප්‍රශ්නකුත් තියෙනවා අහන්න. ප්‍රශ්න තමයි ලෝකෙට පෝස්ට් කාඩ් කියන අදහස හඳුන්වා දුන්නේ කවුද? ලෝකෙට පෝස්ට් කාඩ් කියන අදහස හඳුන්වා දුන්නේ කවුද?
1: පෝස්ට් කාඩ්.
0: ඔව්. පෝස්ට් කාඩ් නැත්තම් පෝස්ටර් කාඩ්. කවුද මේක හඳුන්වා දුන්නේ? ඉස්සර චාමර පෝස්ට් කාඩ් කියලා කියන්නේ ඉතින් හැමෝම අනිවාර්යයෙන්ම එකක්නේ.
1: ගෙදරක නැති වුණේ නැහැ නිතින් නේද?
0: ඒ නිසා ඉතින් ඒකට උත්තරය දෙන්න 9ට කලින් දෙන්න ඕනේ. මොකද අපි 9න් පස්සේ ගැන කතා කරනවා. එහෙනම් ඉතින් ඔයාලට ආරාධනා කරනවා දිගටම the welcome show අහගෙන ඉන්න කියලා.
1: එහෙනම් ඉතින් ජය වේවා, සුබ දවසක් හැමෝටම. මං චාමර.
0: මම නිපුනිකා. උදේ 10 වෙනකන් අපි ඉන්නවා.

0: சுனாவியாய் ஏக்கர் அசுனாவியாய் துன் சுப்ரீம் ரேடியோ ரேடியோ ரேடியோ வகே ஆண்ட வகே ரட்ட
1: ලෝකෙ ඕනෑම දවන්තයෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වැරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක 3ට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: 89.1 Supreme Radio
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි පැඩි වෙලා
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
6: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
7: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
8: ටෙම්පෝ ටවුන්
7: with ආශි.
5: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ
9: මගේ නම කෞශල්‍යා මං ආවේ ගම්පහ ඉඳලා ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුටු වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේක ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටු ඉති.
5: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
10: 89.1 89.3

0: උදේ 7යි විනාඩිය 23යි දැන් වෙලාව. අපි යන ලෑස්ති අද කාලගුණ ගැන කියන්නත් ඕනේ. වගේම තමයි තව මතක් කරන දේවල් කියපෙකුත් තියෙනවා.
1: අද කාලගුණ අනාවැකිය ගැන කියද්දී විශේෂයෙන්ම දැන් මේ ඊයේ දවසෙත් අපි කිව්වා දැන් අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම අපිට ලැබෙමින් තියෙනවා. ඒකත් එක්කම දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වෙලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවලු. උදෑසන කාලයේදීත් වැසි ඇති වෙන්න පුළුවන් කියනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම වගේම දකුණු පළාත්වල. ඒ වගේම ඌව වළාත්වල තම්පාර දිස්ත්‍රික්කයේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. සබරගමුව, මධ්‍යම වගේම ඌව පළාත්වල, තම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වෙන්නත් පුළුවන් කියලා තියෙනවා.
0: ඒ විදිහට තමයි කාලගුණ නිවේදනේ තියෙන්නේ. දැන් කාලගුණ නිවේදනේ ඒ විදිහට තියෙද්දී තවත් නිවේදනයක් තියෙනවා යාර කියන්න. හැබැයි මේ නිවේදනේ අරන් ගන්නේ නම් ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය කියනවා සුබ දවසක් ලොතරැයියේ තෑගි තවත් අලුත් වෙලා තියෙන්නේ, පහසු වෙලා තියෙන්නේ, තෑගි වැඩි වෙලා තියෙන්නේ කියලා. ඔයාගේ දවස ආරම්භ කරන්න හොඳම අපි කියන්නේ අපේ අර ශක්තිජනක පානයක් තියෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ අපේ හිත සනස ගන්න පුළුවන් දෙයක් තමයි අපේ ජීවිතේ අර එදා දවස ගත කරගන්න හවස් වෙදි මට දිනමැදීමක් තේදි කියලා හිතා ගන්න පුළුවන් ඉදී ශක්තිය අරගෙන කෙනා තමයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ. ඔබ දවස ආරම්භයේ සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයි නවතම ත්‍යාගරට අවතුරින් සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් අතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක් වගේම සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2,500ක් විතරක් නෙමෙයි අංක 2ට රුපියල් 1,000ක් පවා ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපලා රුපියල් 25,000ක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. දවස සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයි අනිවාර්යෙන් ගන්න ඕනි. ඔයාගේ ජීවිතේ සුබ කරගන්න ඉතින් හොඳම අවස්ථාවක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයට හඳුන්වා දීලා තියෙන්නේ.
0: එහෙනම් ඉතින් ගැන මතක් කරන ගමන් අපේ තවත් සින්දුවකට යන ලෑස්ති. අද බදාදා වැඩිපුරම පරණ සින්දුව ඇහෙන දවස. ඉතින් පරණ සින්දුවත් එක්ක වාගේ හිතේ තියෙන හැම දුකක්ම නැති කරගෙන මේ වෙලාව හරි සතුටින් ඉන්න උත්සාහ කරන්න. මොකද අපේ ජීවිතේ පොඩි වෙලාවක් හරි සතුට තියෙන්න ඕනේ. චාමර එහෙම නැති වුණොත් එහෙම අපිට අර අපි කියන්නේ අපේ මනස විකෘති වෙනවා.
1: ඇයි පොඩි වෙලාවකදීනේ සතුටින් ඉන්න බලමු අපි පුළුවන් තරම්.
0: පුළුවන් තරම් බලන්න ඕනේ. හැබැයි සමහර මේසුන් සතුට හොයාගන්න හරි අමාරු වෙන්නේ චාමර. ඉතින් ඒ නිසා හම්බ වෙන පොඩි වෙලාවක හරි මනස සහැල්ලු කරගන්න ප්‍රශ්නවලට උත්තර හොයාගන්න එක ලේසි වෙයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩන ගොඩන ගොඩ ටිකට ගන්න කටිය ගොඩවන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලි කරුණෑගල් ටිකට්ි එකක්දන්න පලිස්
3: මේ අපිට හන්සකට එන්න බෑ ඔයත් ගන්න ටිකට්ි එකක් පොශ්වි කියර
2: අයියා අපිට ටිකත් දෙකක් ස්වෑලට
4: පිටරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්ටකෝ
2: අය මේ සින්දියම දානවන ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් දොළහට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් දොළහට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3

0: සැහෙන සබ්ද අතරට
1: උදේ 7යි විනාඩියේ 33යි දැන් වෙලාව. අපි යන්න ලෑස්ති වෙන්නේ අද ප්‍රධාන පුවත් සිරස්තල මොනවද කියලා බලන්න. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට.
2: තෝරාග සිරස්තල කීපයක් විතර කියන්න. සමහර ඒවා කියන කාලේ නාස්ති කරන අපරාධ වගේ හැඟීමක් තියෙනවා. මොකද අපේ පුරවැසියන්ගේ ගුවන් කාලෙන්නේ මේක නේද? ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා මෙන්න මෙහෙම. සංජීව ඝාතනයේ මහා මොලකාරිය නීතිඥ නෝන CID උසාවියට දන්වයි කියලා තමයි කියන්නේ.
1: CCD නේ.
2: සමහරවිට CCD උසාවියට දන්වයි කියලා කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට දන්වලා තියෙනවා. මෙහෙ ඌයේ කෙසෙල් බද්දර පද්මේ දෙමඩගොඩ චමින්දගෙන් කට උත්තර ගන්න නියෝග කරලා තියෙනවලු. ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව වැලිසර අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරකයෙකුයි කියන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමඩගොඩ චමින්ද නැමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා අපරාධ කොට්ටාශයට ඊයේ දවසේදී නියෝග කළා කියලා තමයි අවසර ලබා දුන්නා කියලා තමයි සඳහන් කරලා
1: තියෙන්නේ.
2: නීතිඥ නෝන අපි දැක්කනේ අර දවස්වල යනවා. මැයි රැලියේ ජනපති කතාව අධිකරණයට බරපතල තර්ජනයක්. විපක්ෂ මන්ත්‍රීන්ගෙන් නිවේදනයක්ලු. හරි මොනවා තීරණ ගනී දන්නේ නේ. බාණ්ඩාගාර හැකරු සිද්ධියේ වාර්තාව මැති සභේට ඇවිල්ලලු. මහා බාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් $25,000,000 මුදලක වංචනිකයින් පිරිසක් අතර පත්වීමේ සිද්ධියට අදාළ ණයගැවීම පිළිබඳ විස්තර වාර්තාව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවට ඊයේ දවසේ ඉදිරිපත් කළා. ඒ ගැන වාර්තා කරලා තියෙනවා. මාස ගානක නේද අපි රටේ සිදුවුණු සිදුවීමක් $25,000,000 නිකන් නෙවෙයි හොඳේ ඇමරිකානු ඩොලර් $25,000,000. ඉතින් ඒවට විමර්ශන අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන තුරු මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. අධිකරණයේ ස්වාධීනත්වය ජනපතිගේ ප්‍රකාශයට නීතිඥ සංගමයේ කනස්සල්ල කියලාත් වාර්තා කරලා තියෙනවා. නීතිචරුන් සංගමයකුත් ඒ සම්බන්ධයෙන් කතා කරලා තිබුණා. ඒ ගැනත් ඉතින් අපි දැන් දන්නවා. එයාබස් ගනුදෙනුව තාමත් අපි පොඩි කාලේ ඉඳන් මොකක් අහනවා ඉතින් නේද? දැන් එයාබසුත් එපා වෙලා
1: තියෙන්නේ.
2: අල්ලාස් මුදල් මහින්දගේ ඡන්ද වැඩසටහන් වලට යොදවලා කියලා තියෙනවා. අල්ලාස් කොමිසම තමයි එහෙම කියලා තියෙන්නේ. විමර්ශන සිද්ධ කරනවා ඉතින් මේ සම්බන්ධයෙන් ඒ විදිහට තමයි අද ලංකාදීප පුවත්පතේ අපි ප්‍රධාන පුවත් සිරස්තර කීපයක් තෝරගන්නේ. දන්න මූණු ටිකක් තියෙනවා දිනමෙන පුවත්පතේ. හොඳටම දන්න මූණු ටිකක් නේද?
1: කීයක් තියෙනවද සාමරතන? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 තියෙනවා.
2: 14ක්. දන්න කියන කට්ටිය ඉන්නව ගොඩක් අය නේද?
1: දේශපාලකයන් රසකගේ නඩු තීන්දුව ඉදිරියේදී කියලා තේරෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ ක්‍රියාවලිය වේගවත් වෙයි කියලා තේරෙනවා. ඊට පස්සේ ආපහු සඳහන් වෙනවා දිනමෙන පුවත්පත $213,000,000 වංචා කළ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට කියලා සඳහන් වෙනවා. ඒ අතරේ බාණ්ඩාගාර සයිබ අපරාධය ඇමති අනිල් ජයන්ත මැතිසභේදී පහදයි කියලත් දිනමෙන පුවත්පත වාර්තා කරනවා. මැද පෙරදිග යළි ඇවිලේ කියලත් ඔන්න දිනමෙන පුවත්පත වාර්තා කරලා තියෙනවා. විතරක් නෙමෙයි මධ්‍යම චීනයේ ගිනි කෙලි කම්හලක පිපිරීමකින් 26ක් මරුට කියලත් සඳහන් වෙනවා.
2: ඒ වගේම අමාත්‍ය මණ්ඩල තීරණ කීපයකුත් තියෙනවා නේද? ඒක නක් කියන්නේ.
1: අමාත්‍ය මණ්ඩල තීරණ මෙන්න මේ විදිහට තියෙන්නේ. කැලණිය සරසවියේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය දෙවසරකදී කියලා සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030 අදාළ මම හිතන්නේ ඒකත් සූදානම් කරලා තියෙන්නේ. කැලණි වැලි දුම්රිය මගේ ඉඩම් අත්කර ගැනීමට අනුමැතිය කියලාත් සඳහන් වෙනවා.
2: ඔව් තවත් තියෙනවා නේ. කියන බාර මැද පෙරදිග තත්වයකුත් වාර්තා කරලා තියෙනවා අද ලංකාදීපේ. සමා වෙන දිනමින පුවත්පත සටන් විරාමයෙන් පසු මැද පෙරදිග යලි ඇවිලෙයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි දැක්කයි ඒ දවසේදී විශේෂයෙන්ම ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් කරලා තියෙනවා. තාම යුද්ධය සටන් විරාමයේ අවසන් නැහැ, හැබැයි අපි ඉතාම අවධානමින් ඉන්නවා සහ අපි අවධානය යොමු කරමින් ඉන්නවා කියලා තමයි කියලා තිබුණේ.
1: වරාය පෙවසුම් මාර්ගය මොරටුව දක්වා කියලත් සඳහන් වෙනවා. අපි දැන් දන්නවනේ මේ වරායට යන මේ පැතිනම් පාරක් හදන කතාවක් ගියා කියලා. දැන් මේ පාර මේ මොරටුව දක්වා ගමන් කරනවා කියලා තමයි කියන්නේ. මොරටුව දක්වා ගමන් කරද්දී චාම්බර එතකොට ගිවල් කීයක් එහෙම
2: කොහොම වෙයිද? මාර්ගයක් තමයි යන්නේ. සැලස්මනෝ තියෙන්නේ උමම් මාර්ගයක ගිහිල්ලා තමයි මගින් සම්බන්ධ වෙන්න ප්‍රධාන මාර්ගයට. නැත්නම් මුහුදේ යවන්න ඇති ඉන්නේ දොර තියෙන ඉඩත් එක්ක.
1: අහහ ප්‍රශ්න තියෙනවා. මොකද කෝච් පාර තියෙනවා. ඊට පස්සේ ආපහු දැන් මෙතනින් දැන් දෙහි වලින් එහාට ගත්තොත් ශාමර දිගටම මුහුද ආසන්නයේ වෙනකම්ම ගෙවල් තියෙනවා.
2: දැන් මුහුදේ ගෙවල් තියෙන්නේ ඉතින්. මුහුදේ ගෙවල් තියෙනවා. සමහර වඩු මඩුවෙම මුහුදේ
1: තියෙනවා. දැන් දෙහි වල ඉඳන් මෙහෙට විතරයි ශාමර ගෙවල්
2: තියෙන්නේ. මාර්ගක කාලේට එහෙම වඩු මේ ගහන යනවා දිල කොට එහෙම නේද?
1: ඉතින් එහෙම වෙන්නේ නැති. මේ කොහොම හරි ඉතින් හොඳයි හැබැයි නේද?
2: ඔව් දැන් ගොඩක් කල් තීන්දුවක් ඉතින් ওই තීරණේ අරගෙන තියෙන විශේෂයෙන්ම ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා තවම වරාය මාර්ගයේ ආසන්නයේ මම දන්න විදිහට නම් උමාර් මාර්ගයකුත් ඔකට ඇතුළත් වෙනවා ඒ හරහා තමයි ගිහිල්ලා නැවත පාරට ඔක සම්බන්ධ වෙන්නේ
1: දුම්රිය ටිකට් පත ඩිජිටල් වෙනවලුනේ
2: ඩිජිටල් වෙනවලු නියම ව්‍යාපෘති කරලා තියෙනවලු ඒකනත් කියන්න ඉතින් ඔයා
1: ඒක තමයි කියන්න තියෙන්නේ කියනවා දුම්රිය සේවා ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළ දුම්රිය ටිකට් පත වෙනුවට ඩිජිටල් ටිකට් පතක් හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතිය කැලණිය දුම්රිය මාර්ගයේ මැයි 15 වන දාසේ ක්‍රියාත්මක කරලා තියෙනවලු බේස්ලයින් කොටා රෝඩ් ඒ වගේම කිරුළුපනහ නාරහෙන් පිටු දුම්රිය ස්ථාන මූලික කරගනිමින් තමයි මෙම නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ එම දුම්රිය ස්ථානයන්හි මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ රෝස පැහැති දුම්රිය ප්‍රවේශ පත භාවිතයෙන් ඉවත් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ ඒ වෙනුවට දුම්රිය මගින් වෙනුවෙන් නිකුත් කර තිබෙන්නේ QR කේතේ සහිත රිසිට් පතක් කියලා තමයි සඳහන් වෙන්නේ.
2: ඉතින් හොඳයි තින්නේ ඩිජිටල් කරන්නේ වෙන්න ඕනි. අර මොකද්ද වගේ නිකන් අර පරණ ටිකට් එක නැතුව නේද? මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළයි ගම්මන් පිළට එරෙහිව නීති පියවර ගන්නවා කියලාත් පොලිසිය සඳහන් කරලා තියෙනවා. අපි ඒ දවස්ෙදී දැක්කා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා සහ විශේෂ මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙලා තියෙනවා. මධ්‍යම චීනයේ ගිනිකෙලි කම්මලක පිපිරීමකින් 26ක් මරුට කියලාත් දිනමින පුවත්පත වාර්තා කරන ඔය අතරතුරේ තවත් රාජතාන්ත්‍රිකයෙකුගේ සම්ප්‍රාප්ත වීමක් ලංකාවට තියෙනවා. ඉතින් ඒක නද දවසේදී ලංකාදීපේ වාර්තා කරනවා. වියට්නාම ජනපති හෙට එයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. මාලදිනු ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය සම්බන්ධිනුත් වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධිනුත් අපි කතා කළා. ආව විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල අද දවසේදී වාර්තා කරන්නේ ලංකාදීප සහ දිනමින පුවත්පත් දෙක.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති ඒ පුවත්පත් සිරස්තල කීමෙන් පසු නැවතත් කෙටි විරාමයකට නෙමෙයි සින්දුවකට යන්න.
2: එහෙනම් ඉතින් දිගටම අහගෙන 89.1 89.3 ද වෙල්කම් ෂෝ උදේ 10 වෙනකම්.

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio.
6: Magi hande, magi rata.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7:53 දැන් බලාව මේ චාමර මේ මොනාද දැන් ඔය සමහර අය ඉන්නවානේ හදහන මේ බලන්න ගිහලා අන්තිමේදී හොඳට තියෙන ෆෑස් පවා නැති කරගන්න. එතකොට දැන් සමහර අය හොඳට තියෙන ෆෑස් ඇති කරගන්නවා, සමහරු දැන් හොඳට තියෙන ෆෑ එක. හැබැයි ඉස්සරහට මෙන්න මේ වගේක් එනවා කියලා කියපු ගමන් ඒ හදහන බලලා ඉරි ඔක්කොම නැති කරගන්නවා. එහෙම එහෙම කට්ටිය ඉන්නවානේ. ඉතින් හම්බවෙන්නේ මෙතන ඉස්සරහට මෙහෙම ප්‍රශ්නයක් එනවා, දැන් ඉතින් ඔක්කොම ඉවරයි එහෙම කියලා හිතලා ඉන්නවනේ. ඒ හදහන බැලුවොත් සමහර අය අර මෙහෙම එකක් තියෙනවා.
2: සමහර කේන්දර නිපු අර දෙවන ලෝක යුද්ධයේ තමයි බැලුවාම නේද? යුද්ධම තියෙන්නේ.
1: යුද්ධම තියෙන්නේ.
2: ප්‍රශ්නම තියෙන්නේ.
1: මේ ගැලපෙන්න ඕනේ, ඔය ගැලපෙන්නේම නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ
2: සිකුරු කියලා දෙයක් අහලවත් නැති කේන්දර තියනවා දිනේ.
1: ඔයාගේ එහෙම අහලා තියනවා නේද?
2: මම දන්නේ නැහැ, මට කේන්දරේ මම බල්ල නැහැ.
1: අබල නැද්ද?
2: සමහර ඒවට සෙනසුරුම තමයි 365 දවසම නේද? ඉතින් එහෙමත් තියනවා. ඉතින් හැබැයි ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඕවා හිතේ තින් නැතුව ඔයාගේ හඳහන සුබයි කියලා හිතාගෙන ගිහිල්ලා ටිකට් ගන්න. නිකම්ම නෙවෙයි ඔයා කරන්න ඕනේ, ඔබේ ජීවිතේ අතමිට සරු කරගන්න, ජීවිතේ සිහින තවත් ලං කරගන්න අතමිට ඔබේ සරු කරගෙන ලොතරැයියක් තමයි නියත ධනයෝග තියෙන හඳහන ලොතරැයිය කියන්නේ. හරි,
1: NLB හඳහන කියලා කියන්නේ දා ඉදන් මොද වෙනකම්ම හිතාගන්නවත් බැරි වෙදී කෝටි ගානක ජයග්‍රහකයෝ බිහි කරපු එකම තැන. 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක් සහ 10,81 දෙනෙකුත් බිහි කරලා තියෙනවා මේ ජාතික ලොතරැයි මණ්ඩලය. එතකොට ඒ අතරින් 4 සහ 5 සුපිරි ත්‍යාගලාභින් 2 බිහි කරලා තියෙන්නේ අප්‍රේල් මාසේ චාමර. රුපියල් 139,000 වඩා වැඩි 4 සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 10 දෙනුම් අදින ලද NLB හඳහන 1469 දෙනුම් වාරයෙන් හඟුරංකෙත ප්‍රදේශයේ අලවිනියෝජිත AB වීරසූරිය මහතාගෙන් සහ රුපියල් 133,000 වඩා වැඩි 5 සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාස 24 දෙනුම් අදින ලද 1478 දෙනුම් වාරයෙන් බද්දේගම ප්‍රදේශයේ NLB අලවිනියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් අතරින් තමයි බිහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හිතන්නකෝ චාමර, පළවෙනි එක්කෙනාට 133,000 නේ. හරිනේ මම කිව්වා හරිනේද? නෑ, 139,000. හරි, ඒ කියන්නේ 4 සුපිරි ත්‍යාගලාභියාට 139,000, 5 සුපිරි ත්‍යාගලාභියාට 133,000, 6 සුපිරි ත්‍යාගලාභියා විතර මම ඉන්නේ. එතකොට මට 156,000 කියන්න පුළුවන්. හරිද? මගේ බලාපොරොත්තු ඒක.
2: අනිවාර්යයෙන්ම.
1: ඒ නිසා ඉතින් අන්න ඒ වගේ බලාපොරොත්තු වාට පුළුවන්කම තියෙනවා හඳහන් ලොතරැයියෙන් ඉටු කරගන්න. මුළු දිවයිනේම නන් දෙසටම මුදල් තෑගි රසක් ලබා දෙන ගමන් රණවිරු, එතකොට සමාජ සේවා සහ ක්‍රීඩා ශ්‍රේෂ්ඨට දායකත්වය ලබා දෙන්නෙත් මේ හඳහන ලොතරැයියම තමයි.
2: ඉතින් බක් මාසය සරසන්න දෙන්නේ බක් මාසේ. ඉතින් ඔන්න වාසනාවන්තයෝ ටික. ඉතින් අපි ඔවුන්ට සුබ පැතුම් එකතු කරනවා. ඉතින් ඔයාටත් කියන්නේ අපි පමා නුවි ගිහිල්ලා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයියක් ඔබට නියත ධනයෝග උදා කරනවා මයි.
1: මයි සමහර පෞරවලුළු බැඳ ගන්නවානේ චාමර. අනේ මේක හරියන්නේ කියලා හිතින්ම බැඳගත්තු ගමන් ඉතින් හරියන්නේ තමයි. ඒ නිසා නෑ මේක හරියනවා කියලා හිතාගන්න. එතකොට හරියනවා. අර නෑ නෑ කිකි ඉන්නවනේ.
2: ගන්න දැම්ම කුළු ගෙඩියක් අතට
1: නේද? අරගෙන
2: හොඳ හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා ගන්න කුළු ගෙඩියක්. බර 90 තියෙනවනේ ගන්න. කිලෝ 2 මං හිතන රාත්තල් වගේ ඉන්නේ. රාත්තල් නේ මිටි වලට කියන්නේ. හොඳ එකක් ගන්න. හොඳ මිටක් දාගන්න, වෙලම් මිටක් වගේ නේද?
1: ඊට පස්සේ
2: පවුරු බෙදින්න.
1: පවුරු බෙදගෙන ඉස්සරහට ගිහිල්ලා
2: කුළු ගෙඩි විකිණීමට ඇත. අමතන්.
1: සමහරෝ
2: ශ්‍රී පාර්ශ්වයට වැඩි පුළුවන්
1: හැබැයි මම පවුල් එකතු කරනු ලැබේ. පේන්න නැතයි මේ චාමරට කරන කපු කණ්ටිකේ හැටියට. එතකොට ඔයාල හිතා ගන්න මම පවුල් එකතු කරනවද විනාශ කරනවද කියලා.
2: ඒක ඇස්පනා අපිට තේරිලා තියෙනද?

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය. NLB හඳහන ඔබත් අදම NLB හඳහට බලාගන්න.

0: උදේ අටයි විනාඩියේ 6යි දැන් වෙලාව. අපේ දෙවනි පැයට තමයි අපි ඇවිත් තියෙන්නේ. මේ පැය තමයි අපි රටවට යන පැය.
1: රටවට යනවා තිබ්බේ නේද?
0: රටවට මෙහෙම හරි යනවනේ තින් ශාමරමේ. ඒක නෙමෙයි. කෙනෙක් ඉන්නවනේ මතක් කරන පැය මුලම. මොකද අපිත් එක්ක මේ කෙනා කොහේ ගියත් ඉන්නවා.

0: ඒකනේ හැම තැනකින්ම ගන්න පුළුවන්. යාපනය ගිහිලුණත් ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමනයන් එකතුලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ.
1: ඉතින් හීන දිනා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි වාට යෝජනා කරන්න නිකන් නෙවෙයි, කෝටි ගණක දිනුම් අවස්ථා තියෙන හින්දා.
0: සිත පරව ගියා, මත මිලින වුණා, සින්දුව දෙන්න පුළන්ද කියලා තියෙන අපේ කට්ටිය. TikTok live එකේ කට්ටියත් ඉන්නවා කියලා තමයි ඒ දෙනම මතක් කරේ. මොකද මේ පැත්තෙත් කට්ටිය ඉන්නවා, ඒ කට්ටිය මතක් කරන්න. හැබැයි මේකේ ඒකට වෙලාව නෙමෙයි, මේක තමයි හොඳම වෙලාව රටවටේ ඇවිදින්න යන්න. යමුද එහෙනම්?
1: අපි යමු නේද එහෙනම්. Travel with Supreme.
0: සිත පරවලා තියෙන වෙලාවක, වත මිලින වෙලා තියෙන වෙලාවක මොකද කරන්නේ ශාවර? වතුර ටිකක් සමහර අය ගත්තත් පිපෙන්නේ නැත්නම් එහෙම මොකද්ද කරන්න ඕනේ?
1: එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ මට හිතා ගන්න බෑ.
0: පොඩක් සබඳතාවත් එක්ක ඉන්න ඕනේ චාවර. ගස් එක කතා කරන්න ඕනේ, සතුත් එක්ක කතා කරන්න ඕනේ. මම නම් කියන්නේ ඒක තමයි හොඳම දේ. මොකද සමහරක් වෙලාවට අපි කියන දේවල් අහන් ඉන්න විතරයි නියාලට පුළුවන්. අයි බයින්න බෑ නේ අපිට.
1: සතුත් එක්ක කතා කරගෙන කන්නඩ ඉස්සරහ ඉගෙන හරියද? නේද?
0: ඒ චාවර යාව.
1: මේ අපි අද යන්න ඕනේ ගමන. මම ඔයාලට යෝජනාව කරන්න පුළුවන් අය ඉන්නවනම් ඔයාලටත් පුළුවන් නම් ඔයා Google Map එක ඔන් කරගන්න.
0: හරි.
1: Google Map එක ඔන් කරගෙන ඔයා මම මේ කියන ලොකේෂන් එක බලන්න ගිහිල්ලා, එතකොට මම මේ කතාව කියනනම් ඔයාට එතකොට හිතා ගන්න පුළුවන් මේ කතාව කොච්චර මම කියන්න සාධාරණ හේතුවක් තියෙනවද කියලා. අද Travel with Supreme අපි යන්නේ මැදිරිගිරියට. නිකම්ම නෙවෙයි මැදිරිගිරියට යන්නේ, මෙරට වාපි තාක්ෂණයේ මහා විශ්මයක් වුණු කවුඩුල්ල වැවට. කවුඩුල්ල වැව කවුඩුල්ල ජලාශය කියලාද කියන්නේ? කවුඩුළු වැව කියලාත් ඉතිහාසය කියලා තියෙනවා. හරි, ඔයා පුළුවන් නම් බලන්න කොච්චර විශාලත්වයක් තියෙනවද කියලා. රජරට තියෙන වැව් සියල්ලකගේම එකතුව ගත්තට පස්සේ සහ වැවින් වැවට ඔයා බලන්න ගියාට පස්සේ කවුඩුල්ල වැවේ ජලධාරිතාව කොච්චර ප්‍රදේශයක තියෙනවද කියලා ඔයාට දල අදහසක් ගන්න පුළුවන් නිපු. හරි, වැව් බැඳි පොළොන්නරුවේ අභිමානයක් තමයි කවුඩුල්ල ජලාශය කියලා කියන්නේ. කලින් එක වැව, දැන් තමයි අපි ජලාශයක් විදිහට හඳුන්වන්නේ. මේ මහා වැවහා බැඳුණු ජනප්‍රවාද කතාව ඔයා පාසල් යන කාලේදම දන්නවා. ඒ කතාව මම වැරියේ බරපතල තියලා කියන්න උනේ නැහැ, හැබැයි නොදන්න අය ඉන්න නිසා කියන්න වෙනවා මට. දැන් මහසෙන් රජතුමාගේ මහා සිහිනයක් වුණානේ මින්නේරි වැව හදන එක. මහසෙන් රජතුමා රජරට එක්සේසත් කරන්න, එහෙම නැත්නම් බත බුලතින් පොළොන්නරුව ශස්ත්‍රීක කරවන්න දැක්වූ දායකත්වයත් එක්ක මින්නේරි වැව හදන්න පුදුමාකාර විදිහ උපක්‍රමයක් උදලානේ මින්නේරි වැව හදන්නේ. අපි ඉතිහාස කතාව ඔයාලට කියලා තියෙනවා. කොහොම හරි දැන් මේ මහසෙන් රජතුමා මින්නේරි වැව හදන මේ කාලය තුලදී මහසෙන් රජතුමා දැන් මේ වැව හදන්න යෝජනා කරමින් වැව හා සම්බන්ධ වෙනවා මහන්සි වෙනවා මේක දැකලා, මේ මහසෙන් රජතුමාගේ නැගණිය වුණු නැගණිය මේ පිළිබඳව ටිකක් විමසිල්ලෙන් බලනවා නිප්පු. හරි, මොකද අයියා දැන් මෙහෙම වැවක් හදනවා, මටත් වැවක් වගේ හදන්න තියෙනවනේ හොඳයි වගේ අදහසකින් තමයි බිසෝ බණ්ඩාර කියන මේ දේවියත් ඉන්නේ, රජතුමාගේ නැගණිය. ඉතින් ඒක නිසා රජුගේ නැගණියකුණු බිසෝ බණ්ඩාර දේවියත් තැනක් හොයමින් යනවා. අයියා පුදුම කරන්න මමත් වැවක් හදන්න ඕනි කියන අදහසින් තමයි යන්නේ. ගිහිල්ලා ගියාට පස්සේ ඉතින් පුළුවන්කමක් ලැබෙනවා වැවට උචිත භූමියක් තෝරගන්න. ගියාට පස්සේ මේ නැගෙනියත් හොර රහසේම වැඩටික පටන් ගන්නවා වැව හදන්න. බලන්න ගේ කාලේ සහෝදරිය පුදුම කරන්න කරපු දේව. අද වගේ මේ කේක් එක කරයි යන්නේ නේ, වැවක් හදන්නේ නේ පුහරි. කවුඩා කියන පුද්ගලයාට තමයි මේ වැව හදන්න බාර දුන්නේ කියලා ජනප්‍රවාදවල
0: තියෙනවා.
1: හරි, මොහු මේ සැලසුම් කළා වැව හදමින් ඉඳලා තියෙනවා. මහසෙන් රජතුමාත් ඉතින් උදේ හවස රිටිගල ඉඳලා වැව බලන්න එනවා. මින්නේරි වැව බලන්න ඇවිල්ලා අඩුපාඩු හොයනවා. රජතුමා ප්‍රීති ප්‍රමෝදින් තමයි ඉන්නේ මේ වැව හැදීම සම්බන්ධයෙන්. ඒ අතරේ බිසෝ බණ්ඩාර නැගිනියත් නිකම් ඉන්නේ නැහැ, වැව හදන්න වැඩේ පටන් ගන්නවා. කොහොම හරි මින්නේරි ජලා මින්නේරි වැව හදලා බැම්ම හදලා රජතුමා වැවේ වැඩ අවසන් කරාට පසුව වැව විවෘත කරන දවස එනවා. බිසෝ බණ්ඩාර නැගිනියත් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම පුදුම කතාවක්, අයියන්ඩි හදපු නෑවිලියට මම හැදුවා කොරහක්, ගිහිල්ලා බලමුද කියලා කියනවා. කොරහ බලන්න ඉතින් මහසෙන් රජතුමා යනවා නැගිනියත් එක්ක. ගියාට පස්සේ තමයි රජතුමාට පේන්නේ මේසා විශාල වැවක්, මින්නේරි වැවට වඩා විශාල වැවක් තමයි තමන්ගේ නැගිනියුණු බිසෝ බණ්ඩාර හදලා තියෙන්නේ. මේ වැව දැකලා ජනප්‍රවාදයේ කියන විදිහට නම් රජතුමාට තරහ ගියාලු. රජතුමා කේන්තියට ගිහිල්ලා රජතුමා මේ නැගිනියත් එක්ක උරණ වෙලා යක්ෂ ගෝත්‍රිකයන් ලවා වැව් බැම්ම කඩා දැම්බන්. ඊට පස්සේ මේක දරාගන්න බැරුව, මේ වේදනාව සියසින් දැකගන්න බැරුව බිසෝබණ්ඩාර දේවිය මේ වැවේ ජලපහරට පැනලා සියදිවි විනාසාගත්ත කියලා තමයි ජනප්‍රවාදයේ ඇතමේ හඳුන්වන්නේ. මම විශ්වාස කරන්න හෝ ඔබ විශ්වාස කරන දේ මතුනුව ජනප්‍රවාද එහෙම තියෙන්නේ. හැබැයි මට නම් විශ්වාස කරන්න අමාරුයි එවැනි මහා නිරිඳෙකු එහෙම වැවක් විනාශ කළා කියලා. නේද? බත බුලතින් රට සරු කරන්න මහසෙන් රජතුමා වැව් 16ක් හැදුවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කොහොම හරි ජනප්‍රවාදයේ දනුව මේ වැව කැඩීමෙන් පස්සෙ මහසෙන් රජතුමාට ඒ ප්‍රදේශයේ ජනතාවගේ පුදුමාකාර විදිහේ විරෝධයක් ඇවිල්ලා තියෙනවා. රටවැසියා රජු කෙරෙහි ප්‍රසාදයෙන් ඉඳලා නැහැ අප්‍රසාදයෙන් ඉඳලා තියෙන්නේ. ඒක නිසා නැවතත් මහසෙන් රජතුමා යක්ෂ ගෝත්‍රිකයන් ලවාම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කළා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. සමහර තැන්වල කියනවා මේ වැව හදලා තියෙන්නේ මහසෙන් රජතුමාම තමයි කියලා. කොහොම වුණත් ජනප්‍රවාදය කොහොම වුණත් කවුඩුල්ල වැව කියලා කියන්නේ තින් රජරට මහා වාරි විශ්මයක්. වාට ජල දහරිතාව ගත්තොත් එහෙම අක්කර අඩි 1,400,000ක විතර මහා විශාල ජල දහරිතාවක් මේ වැවේ තියෙනවා. වැහි කාලෙට අපිට ඉතින් වැඩියෙන් මහන්න ලැබෙන්නේ කවුඩුල්ල ජලාශයේ වාන්දුරුට සියල්ල විවෘතයි කියලා. ඉතින් නේද? කොහොම හරි මේ විසෝබණ්ඩාර දේවිය වෙනුවෙන් ඇය දේව ආත්මයක උපත ලබා තියෙනවා කියලා මැදිරිගිරියේ ජනතාව අදටත් විශ්වාස කරනවා. ඒක නිසා කවුඩුල්ල වැවෙන් බත බුලත සරු කරගන්න, ගොවිතැන් බස් ආශ්‍රේක කරගන්න අපේ රටේ නුවර කලාවියේ සහ මේ අවට මිනිස්සු සීලු දෙනාම බිසෝබණ්ඩාර දේව මෑණිය ලෙසට ඇයට පූජුපහර දක්වන්න, ඇයට වන්දනාමාන කරන්න ඒ අසල දේවාලයකුත් ඉදි කරලා තියෙනවා. මහසෙන් රජතුමා මින්නේරි දේවියන් ලෙසටත්, බිසෝබණ්ඩාර දේවිය බිසෝබණ්ඩාර දේවිය ලෙසටත් ඉතින් රජරට ජනතාව වන්දනාමාන ලක් කරනවා. ඉතින් නිපු, මම අහන්නේ මෙවැනි උතුම් මිනිසුන් දෙවියන් ලෙස ඉපදීම අපිට පුදුමයට කාරණාවක් නෙවෙයි නේද? අදටත් දීවර පවුල් 600ක් විතර ජීවත් වෙනවා කවුඩුල්ල වැවෙන්. හරි සංඛ්‍යාලයක නොමැති වුණත් කොහොම හරි ඉතින් අක්කර දසදහස් ගණනක යල මහ දෙකන්නේ ගොඩගොවිතැනට වතුර සැපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් බවට පත් වෙලා තියෙනවා මැදිරිගිරියේ කවුඩුල්ල වැව. කවුඩුළු වැවට වතුර යන්නේ කොහොමද කියලාත් වාර ප්‍රශ්නයක් තියෙනවානේ. මෙතන සාමාන්‍ය ගලාගෙන ওই පාරවල් තියෙනවා කවුඩුළු ඔය කියලා ඔයකුත් තිබුණා කියලා තියෙනවා. කොහොම හරි ප්‍රධාන වශයෙන්ම මින්නේරියට වතුර එන්නේ අපි දන්නවා ඇලහැර ඇලේ වතුර. ඇලහැර ඇලේ ජලයේ මින්නේරියට ඇවිල්ලා කවුඩුල්ලට ගිහිල්ලා තමයි සහ කන්තලේට යන්නේ. එතකොට කන්තලේට යන මාර්ගයෙන් බෙදිලා තමයි කවුඩුල්ල වැවට යන්නේ මින්නේරි වැවේ වතුර. ඉතින් අයියා රංගෝ හදපු වැව් දෙක තමයි රජරට වාරි විශ්මයන් බවට පත් වෙන්නේ මින්නේරිය සහ කවුඩුළු ජලාශ දෙක. ඉතින් අදට ඔයාට ගියොත් කවුඩුල්ල ජලාශය විතරක් නෙවෙයි කවුඩුල්ල ජාතික වනාන්තර එහෙම නැත්නම් උද්‍යානය බලන්නත් ඔයාට යන්න පුළුවන්කමක් තියෙනවා. කවුඩුළු ජාතික වනෝද්‍යානය කියලා කියන්නේත් අපේ රටේ තවත් ස්වභාව සෞන්දර්යෙන් අනූන වුණු ජාතික වනෝද්‍යානයක්. ඉතින් මැදිරිගිරියට යන මින්නේරියට ගිහිල්ලා දෙනින් අතර වෙන්න එපා අනිවාර්යෙන්. අයියා හදපු වැව බලන ඔයා නංගි හදපු වැවත් බලලා එන්න ගිහිල්ලා ඉතින්.
0: එහෙනම් ඉතින් අපේ කතාවත් එකම කෙටි විරාමයකට යන ලෑස්ති. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න. Travel with

0: සුප්‍රීම් රේඩියෝ
1: ලෝකෙ ඕනෑම දවන්තෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: 89.1 89.3

0: උදයාටයි විනාඩි 25යි දැන් වෙලාව. චාමර, ඔයාට හීන කොච්චරක් තියෙනවද? මං කියන්නේ බඳින එකට අමතරව, මං කියන්නේ ඒක තමයි ලොකුම හීනේ. මං ගිර අමතරව කිත් තියෙන හීන ගත්තත් එහෙම
1: හීන තියෙනවා ඉතින් ගොඩක්නේ.
0: සමන් කියන්නේ එකක් දෙකක් කියන්නේ ඉතින් ගොඩක් තියෙනවා නේ. එකක් දෙකක් කියන්න බැරි කමක් නැහැ නේ. එකක් තියෙනවා.
1: හරි. මේ ඇඟිලි ගන්නට වගේ නිකන්.
0: අපෝ. එච්චර අඩුද?
1: ඔව් ඉතින්. හා. ඊට වඩා මොනවද?
0: ඊට වඩා. ඒ කියන්නේ ඒක නිකන් එක විවාහය. දෙක?
1: එහෙම නැහැ ඉතින්. එහෙම කියන්න මේ හීන ලියාන ඉන්නවයි මම.
0: ඒ වරට ඉතින් ඔයාට හීන
1: තියෙන. දුක ප්‍රශ්න අහන්න නිකන්.
0: තියෙන්නේ නැපයි ඉතින්.
1: සියඩිය වගේ මේකනේ.
0: අපිට මේකනේ දැන් ඔයාගේ හීන ඔයා කිව්වට පස්සේ තමයි ශාමර අර ඔයාගේ හීන වලට සමාන කට්ටිය ඔයාට මෙහෙම ලං වෙන්නේ. එතකොට ඔයා හීන ටික කියලා තියන්න ඕනේ. හරිද? දැන් අපේ
1: හීන දැන් මට හීනයක් තියෙන ඉරානෙට යන ඉරානෙ ලං වෙනවද මට ඒක?
0: නෑ. ඉරානෙ ලං වෙන්නේ නෑ. ඉරානෙට
1: මිසයිලයක් ලං වෙනවද?
0: ඉරානෙ ඉන්න කෙනෙක් වාට ලං වෙනවා. එහෙම වෙන්න පුළුවන් ශාමර. හරිද?
1: ඉරාන විදේශමතුතුමා තමයි හීන ලං වෙන්නේ.
0: හා?
1: චීනෙට යනවලුනේ අද?
0: එහෙමද?
1: චීනෙට යනවලු. දැන් ඇමරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයාගේ හමුවත් මේ මාසෙම මම හිතන්නේ තියෙන්නේ. ඊට කලින් ඔන්න ඉරාන විදේශ අමාත්‍යවරයා අබ්බාස් අගාජ් යනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ චීනෙට. එතකොට ඉතින් අපි නොහිතන පැති ගොඩක් තියෙනවානේ.
0: ඊට පස්සේ චීනේ මේ අනේ නෑ මුකුත් නෑ මම මුකුත් හිතන්නේ
1: නෑ. ඔයා හිතන එක නම් වෙන්නේ
0: නෑ. මුකුත් හිතන්නේ
1: නෑ. ඔයා හිතන එක වෙන්නේ නෑ. අපි යුද්ධ ඇස්සේ නේද රටවල් දෙකකට විතරක් චෝදනා කරාට ඉතින් මේ යුද්ධ ඇස්සේම අපි දත් කිව්වා ඔයාට නේද? ඒවා මේ අපි හිතනවට වඩා සංකීර්ණ දේවල් හොදේ.
0: යටින් යටින් කවුරු කවුරු එකතුලා ඉන්නවද?
1: ඔය අනේ නේකව ලංකාවටත් එන්න ඉතින් දන්නේ.
0: එන්න එපා.
1: එන්න නම් එපා.
0: අපි මේ හරි අමාරුවෙන් අපේ ජීවිතේ ගැට ගහගෙන යන්නේ. ඔයාලා එහෙන් යුද්ධ කර ගන්න නිසා අපේ තෙල් මෙහින් මෙහින් මෙහින් වැඩි වෙනවා. මේකලුන් අඩු කරන්නේත් නැහැ. අඩු ඕගලුන් බොර තෙල් අඩු නැහැ කියලා මොකෝ අපේ අඩු වෙන්නේ නැහැ නේ. වැඩි කරපු ගමන් මෙහින් වැඩි වෙනවා මිස. එනිසා ඉතින් එපා හොදේ එපා.
1: දැන් මම මොකද කියන්නේ කියන්නේ?
0: මං කියන්නේ ගියේ ඉතින් ඔයාලගේ විවාහය සම්බන්ධ කරලා දෙයක් ගැන.
1: මොකද හීනේ කියන්නේ?
0: හීනේ කියන්නේ මේකයි. දැන් ඔය අපිට හීන තිබ්බහම පස්සේ හීන වලට යන්න සමහර කට්ටිය එකතුනාම පස්සේ හරි හයියක් නිචාමර. සමහර වෙලාවට ඔය හයිය නැති වෙනවා අපිට අපේ හීන වලට නිකන් ඒ පිටින් යන මනුස්සයෙක් එහෙම එකතුනොත් එහෙම. ඒක කියන්නේ අපේ හීන හැම වෙලාවෙම එක්කෙනට කියලා තියන්න ඕනේ. අපේ හීන වලට යා කැමති නම් තමයි අපි අනිවාර්යයෙන්ම යා අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අපේ හීන ටිකක් නැහැ. අපි අපිට තියෙන තරහත් එක්ක අපිත් එක්ක බැඳිච්ච මනුස්සයෙක් හීන වලට යන්නත් බැරි වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි තරම් උත්සාහ ගන්නුනේ අපේ හීන හැබෑ කරගන්නකොට ජාතික ලොතරැයි මණ්ඩලේ සපෝට් එක පොඩ්ඩක් ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලේ කියලා තියෙනවා ඔයාගේ හීන වලට අපි ආශිර්වාද කරනවා. ඒ වෙනුවෙන් ඔයාලා වියදම් කරන්නේ රුපියල් 40යි. ඒ රුපියල් 40න් ඔයාලට කෝටි ගාණක දෙනුම් ලැබීම් දෙනවා කියලා. ජාතික ලොතරැයි මණ්ඩලේ සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ ලාබාලතම සමාජිකයා. ඒ වගේම අලුත්ම සමාජිකයා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලේ සුබ දවසක් ලොතරැයි අලුත් වෙලා පහසු වෙලා තැගි වැඩි වෙලා තියෙන්නේ. ඔබේ දවස සුබ කරවන. එතකොට සිහින දිනවන සුබ දවසක් ලොතරැයි නවතම ත්‍යාග රටාවක් තියෙනවා.
1: සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2500ක් තියෙනවා විතරක් නෙවෙයි අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවාද?
0: ප්‍රවර්ධන තාගංකේ පිරිවෙනින් ගැලපුවොත් මුදලින් රුපියල් 25000කට ඔයාලට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ හීන වලට ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයියෙන් උදව්වක් ගන්න ඕනේ. හරිද?
1: හීන කියන්නේ ජීවිතේ බලාපොරොත්තු වෙන නිපු. මිනිස්සුන්ට බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න බෑ. එහෙම වුණත් ඒ ජීවිතේ නීරස ජීවිතයක් වෙනවා නේද?
0: නීරසයි.
1: ඒක නිසා හීන කියලා කියන්නේ ඉතින් බලාපොරොත්තු මිනිස්සු. සමහර හීන ජීවිතේට ඉටු වෙන්නේ නැහැ කියලා මිනිස්සු දන්නවා. හැබැයි එහෙම හීන මිනිස්සු තියාගෙන ඉන්නවා මොකද ජීවිතයට බලාපොරොත්තුවක් ඕනේ හින්දා නේද?
0: යම් කිසි දෙයක් මට වැටහිගෙන යනවා.
1: මේ වන්දයි.
0: සමහර හීන තියෙනවා. මොකද්ද? සමහර හීන තියෙනවා.
1: සමහර හීන තියෙනවා මිනිස්සු දන්නවා ජීවිතේට ඉටු වෙන්නේ නැහැ කියලා.
0: ජීවිතේට ඉටු
1: වෙන්නේ. හැබැයි මිනිස්සු ඒ බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්නවා. බලාපොරොත්තුනි මිනිසුන්ගේ ජීවිත බලාපොරොත්තු තමයි මිනිසුන්ගේ අනික අපි කියන්නේ ඇල්ගොරිතම් එක කියලා නේද?
0: චාමරගේ අම්මේ මේ යන ආකාරයෙන් නම් යම් කිසි
1: වැදගත් කතාවක් කියද්දි ඊටාම
0: සමහරකට කියන්න බෑනේ. ඔයා ඔයා මොකක් හරි අතීතේ තියාගෙන දන්නේ නැණි කිව්වද?
1: අතීතේ
0: සින්දුවම දිගට වහගෙන ඉන්න

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
1: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට සඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුමක් බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරලා ටිකට් එකක් ගන්න, ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වේදන් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වේදන් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දහවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.2

0: සුප්‍රීම් රේඩියෝ NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හදහන ඔබත් අදම NLB හදහට බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: විතරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියෝ මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3
6: සුප්‍රීම් රේඩියෝ.

0: උදේට ඇහෙන සද්ද අතරට වෙල්කම් ෂෝ.
1: උදෑසන විනාඩි 52යි දැන් වෙලාව. සුබ දවසක් ලොතරැයි ගැන මතක් කරන්න ඕනේ. රුපියල් 400කින් ජීවිත වෙනසක් කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් සුබ දවසක් ලොතරැයියට සුබ ලග්න සමග අංක 3 ඉලෙක්ට්‍රික් අතුරුපැද කර මුදලින් රුපියල් 105ක් හරි වාර දෙනා ගන්න පුළුවන්කම තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක් වගේම සුබ ලග්න සමග අංක 2ට රුපියල් 1,500ක්. අංක 2ට රුපියල් 1,000ක් වාර ලබා ගන්න පුළුවන්.
2: ඒ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන තියාග අංක පිළිවෙලින් ගලපලා රුපියල් 25,000ක් දිනා ගන්නත් ඔයාලට පුළුවන්. දවස සුභ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. දවස විතරක් නෙවෙයි අනාගතේම සුභ කරගන්න හොඳ ලොතරැයියක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලෙන් වඩා හඳුන්වා දීලා තියෙන්නේ. දැන් අද යන්න තියෙන අපිට ගමනක් ප්‍රෝග්‍රෑම් එකේ වරකට
1: අදහස් ප්‍රකාශ කරන්න යන්න ඕනේ.
2: අදහස් ලිඛිතව නෙවෙයි වාචිකව අදහස් ප්‍රකාශ කරන්න තියෙන්නේ.
1: වාචිකවද තියෙන්නේ?
2: උදේ 8:30 ඉඳන් පස්වරු 3 දක්වා තියෙනවලු. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේ තමයි වැඩේ තියෙන්නේ.
1: ඒතර ප්‍රූෆ් නැහැ නේ චාමර්. වීඩියෝ ගන්නවද? වීඩියෝ හරි දෙන්න ඕනේ. හරිද? නැත්නම් එහෙම මේක තොරතුරු නැහැ නේද?
2: කොමාරි 2026 වසරට දාලා යෝජිත අතිවිශේෂ විදුලිය ගාස්තු සංශෝධනයේ පිළිබඳ මහජන අදහස් විමසීම තමයි අද පැවැත්වෙනවා කියලා කියලා තියෙන්නේ.
1: ඇයි වැඩි කරන්න ඕනේ කියලාමනේ කියන්නේ? ආපු දවසේ දා වැඩි කරන්න ඕනේ, වැඩි කරන්න ඕනේ, වැඩි කරන්න ඕනේ.
2: දැන් අනුරාධපුරයේ පැත්තේ මාම කෙනෙකුට උන්නම් එන්න ඕනේ මෙතෙන්ට කියලා යන්නනේ.
1: එන්න ඕනේ. එහෙම එන්න ඕනේ.
2: එහෙම විල්ල කියලා යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඕව ටික එකතු කරලා ඔක්කොම වැඩි කරනවා. පුදුම වැඩක් වෙලා තියෙන්නේ නේද? ඉතාලම හොඳයි. දැන් මෙහෙම මහජන අදහස් ලබා ගන්න ඕනි.
1: හරි, වාචික අදහස් දැන් ගන්නවා කියලා තේනේ චාමර. වාචික අදහස් දුන්නා කියලා කියන මොනා හරි මේ තොරතුරු අනාවරණය කරන්න පුළුවන් විදිහ සාක්ෂිය ආගාව ඇතිනේ නේද? මොකද දැන් ලිඛිත අදහසක් නම් මෙන්න මෙහෙම කියලා තොරතුරු දෙන්න පුළුවන්.
2: වාචික අදහස් කරගන්න ඇති.
1: ඔව්, එහෙම වීඩියෝ කරගන්න ඕනේ. හරිද? නැත්නම් එහෙම මෙයා කිව්වා කියලා දාලා යන්න බෑ. හොඳේ.
2: දැන් අපි කිව්වා කියලා ඔක නොකර ඉන්නවද ඒකන ප්‍රශ්න තියෙන්නේ? අපි යන් වැඩ දාලා ඉඳින්නේ, වැඩ පාඩු කරගෙන යන් ගිහිල්ලා කියලා එන්න.
1: අපි විදුලි සන්දෝෂණයට මේ සංශෝධනයේට
2: අපි 154 කියන්නේ.
1: 154. කීයට හරි යන්න පුළානේ? ඉවර වෙලාවේ ඉවර වෙලා තියෙ ඉඳන් 154 ගියොත් එහෙම නේද?
2: එච්චර දුර නෑනේ අපිට. ඕදි අනුරාධපුර පොළොන්නරුව ඔය ගොඩක් දුර පැදිවල ඉන්න කට්ටිය ලෑස්ති වෙන්න දිගෙන්න නේද? අද ඇවිල්ලා මේ කියලා යන්න මේක.
1: අමාරුයි කියලා.
2: ඔව් අමාරුයි කියලා කියලා යන්න. ඉතින් අපි වැඩ පාඩු කරන දවස් ගණන් මහන්සිලා ඉතින් ඇවිල්ලා කියලා යන් අපි. දු වැඩක් ඕක ප්‍රාදේශීය මට්ටමින් ගන්න බැරිද දන්නේ නෑ නේද? ප්‍රාදේශීයකම කරලා මට්ට.
1: බැරුව ඇතින චාමර.
2: තියෙන්නේ කොහෙද නේ? බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ.
1: එතන තියලා ඊට පස්සේ වන්න මේගොල්ලෝගේ අදහස් වලට මේගොල්ලෝ කැමති වුණා. අපේ අදහස් වලට ඒගොල්ලෝ කැමති වුණා. ඒ නිසා ඉතින් අපි මේකේ විදුලි බිල සංශෝධනය කරනවා. ඒ නිසා ගාස්තු වැඩි වුණා. ඒ නිසා අද සිට වන ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 100% මෙච්චරකින් ඉහළ තමා ඇත. කියලා කියයි දන්නේ නැහැ නේද? එහෙම කියන්න එපා. හරිද?
2: අපි යන් සින්දුවකට.
1: අපේ හිතට ඉඳනවා නේ. එහෙම කියන්න එපා. හරිද?
2: මහාගම සේකර කියලා තියෙනවා. මූසිල නාඩගම්. නුඹ පරාද නැත කියලා.
1: මූසිල නාඩගම්.
2: මූසිල නාඩගම්.
1: නාඩගම්. ආහා.
2: මූසල නාඩගම් කියලා ඔන්න හිතා ගන්නවා.
1: උදෑසන විනාඩි 55යි.

0: வெலோ பிற ஒரு நவையாய் வினாடிய காய்
1: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහඩ බලාගන්න
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: උදේන පෙයයි විනාඩි 6යි දැන් වෙලාව.
1: ඉතින් මේ පැය දෙකම මතක් කරන්න තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයවත් එක්ක ඉන්නවා කියලා මතක තියාගන්න. ගන්න ටිකට් වැඩි වැඩියෙන් කෝටි ගානක දිනුම් අවස්ථාවට දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලෙ.
0: ජීවිතේ සේරේට වාසනාවේ ආශිර්වාදය අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් අද අපි ප්‍රශ්නයක් අහුවනේ චාමර. අද ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තිබ්බේ ලෝකේ මතකද පළවෙනි පෝස්ට් කාඩ් එක මොකක්ද කියලා. කවුද ඒක හඳුන්වා දුන්නේ කියලා.

0: පළවෙනි පෝස්ට් කාඩ් එක හඳුන්වා දුන්න පුද්ගලයා
1: පුද්ගලයා කවුද?
0: තැපැල් මව වෙන්නද?
1: තැපැල් මව
0: නැත්තම් කවුද? තැපැල් ස්ථානාධිපති.
1: කොහෙද කොහෙද තැපැල්
0: ස්ථානාධිපති? නියෝජ්‍ය තැපැල් අධ්‍යක්ෂක නේද? අධ්‍යක්ෂක දෙන්න මට මතක නැහැ.
1: පළවෙනි පෝස්ට් කාඩ් එක මුලින්ම හොයාගත්තේ සහ පළවෙනි පෝස්ට් කාඩ් එක නිල වශයෙන් හඳුන්වා දුන්නේ ඔස්ට්‍රියාවේ චාමර.
0: ඔස්ට්‍රියාවේ
1: ඔස්ට්‍රියාවේ ඒ 1869 ඔක්තෝබර් පළවෙනිදා ලෝක ලවත් දිනේ දවසේ තමයි පළවෙනි පෝස්ට් කාඩ් එක හඳුන්වා දීලා තියෙන්නේ ලෝකෙට. දැන් මේ පෝස්ට් කාඩ් එක කවුද හොයලා දුන්නේ? කවුද මේක ගැන අදහස ඉදිරිපත් කරේ? මේ අදහස ඉදිරිපත් කරේ එමානුවෙල් හර්මන් කියන ආර්ථික විද්‍යාඥයා.
0: එමානුවෙල් හර්මන්.
1: ඔව්, එමානුවෙල් හර්මන් කියන ආර්ථික විද්‍යාඥයා තමයි පළවෙනි පෝස්ට් කාඩ් එක, එහෙම නැත්නම් පෝස්ට් කාඩ් කියන ක්‍රමය හඳුන්වා දුන්නේ. ඔහුට හිතිලා තියෙනවා චාමර, දැන් අපි මේ තැපැල් කරන්දි හදිසි පණුඩයක් තිබ්බොත් එහෙම ඒක තැපැල් කරන්න ආපහු ලියුම් කවර ගන්න ඕනේ, ඊට පස්සේ මුද්දර මේව කරන්න ඕනේ. ඔව්, වැඩ ගොඩයි. ඊට පස්සේ මේ ඔහු හිතලා තියෙනවා මේක හරිම ඉක්මනටම කෙටි ක්‍රමයකින් යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. ඊට පස්සේ තමයි ඔහු පෝස්ට් කාඩ් කියන දේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මුද්‍රිත ලිපිනයක් හරි පින්තූරයක් නොමැතිව එක පැත්තක ලිපිනය සහ අනෙක් පැත්තේ කෙටි පරිවිඩය ලියන්න පුළුවන් කාඩ් පතක් කියලා අපි හැමෝම දන්නවා. දැන් ඉස්සර අපිට තිබ්බනේ පෝස්ට් කාඩ් එකට අපි අර වෙසක් වලට එහෙම යවනානේ චාමර, ඉස්සර අපේක අපේ ලංකාවේ ගොඩක් අය කරානේ. ඉතින් ඉස්සර පෝස්ට් කාඩ් එක යවනවා. මට එහෙම මතක තියෙනවා මම අපේ නංගි වැලිගමේ ඉන්නේ, එතකොට මම එයාට එහෙම පෝස්ට් කාඩ් යවලා තියෙනවා. එතකොට ලෝකේ පළවෙනි පෝස්ට් කාඩ් එක එන්නේ ඔස්ට්‍රියාවෙන් 1869 දී. ඒ එමානුවෙල් හර්මන් කියන පුද්ගලයා තමයි ඔන්න මේ පෝස්ට් කාඩ් එක මුලින්ම දීලා තියෙන්නේ. චාමර, මේකට මුලින්ම කියලා තියෙන්නේ පෝස්ට් කාඩ් කියලාම නෙමෙයි, හරිද? මේකට මුලින්ම කියපු නමක් තියෙනවා. කො එක පාට මට ඒක හොයාගෙන බැරි වුණා කියන්නකො. කොහෙද අනේ, කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද
0: බලන්න ඔයගේ මතකය අතර ඇති.
1: මගේ මතක එක පාටම ගියා චාමර. මම ඒක කියන්නම්, කොමහරි ප්‍රථම පෝස්ට් කාඩ් එක ඔන හොයලා දුන්නේ එමානුවෙල්.
0: හරි, පෝස්ට් කාඩ් එකත් එක්ක ඉතින් අපිට මතක තියෙනවනේ ගොඩක්. ඉතින් නේද, හරි ලස්සන මතකයන් තියෙන. ඉතින් සමහරවිට පෝස්ට් කාඩ් එක ගෙනල්ලා අපි පියුම්මම අපිට දෙනවා. ඉතින් නේද, අපිත් සමහරවිට මිටි ගණන් පෝස්ට් කාඩ් යවනවා සමහර අයනේ.
1: ඔව්, මිටි ගණන් යවන්නේ.
0: ඉතින් පෝස්ට් කාඩ් එකත් එක්ක විශේෂම දැන් මට මතක් වෙන ওই කාලේ ඉතින් නේද මේ ගුවන්විදුලියටත් ආවේ. ඉතින් පෝස්ට් කාඩ් නෙවිලා තියෙන ගොඩක් මෙතින් නේද, අපේ ශ්‍රාවක ආදරේ ලැබිලා තියෙන්නේ නේ.
1: ඔව්.
0: ඉතින් පෝස්ට් කාඩ් එකත් එක්ක තමයි ගොඩක් ගනුදෙනු කරලා තියෙන්නේ.
1: මට ඒ මතකේ වැඩිපුරම තියෙන චාවර මේ අපේ කුරුළු හදවත පොතේ තියෙනවා පෝස්ට් කාඩ් ලියන විදිය ගැන චාවරේ. කුරුළු හදවතේ එයා මේ මැටි පදම් කරලා එතකොට වලන් විකුණලා ගන්න සල්ලි වලින් එයා වැඩිපුරම කරන්නේ පෝස්ට් කාඩ් ගාදක.
0: දිනසිරි කියන තරුණයා නේද? ප්‍රේම කීර්ති දල්විස් කියන අසහාය නිවේදකතුමාට නේද අපේ කලාකරුවාට. ඉතින් පෝස්ට් කාඩ් යවපු විදිය ලියනගේ අමර කීර්ති මහාචාර්යතුමන්ගේ කුරුළු හදවත පුතිත් මතකයට මතක් වෙනවා. ඉතින් මතක ගොඩක් ඉතින් අපිට තියෙනවා තැපෑලත් එක්ක විශේෂයෙන්ම පෝස්ට් කාඩ් එක නේද. ඒ වගේම ඉතින් මම කැමති ඔය වෙසක් කාඩ් එකත් ඔය විදියට කියනවා නම් ඉස්සරහට හොයාගෙන.
1: අනිවාර්යයෙන්ම
0: වෙසක් කාඩ් එකත් එක්ක ලොකු මතකයක් අපිට තියෙනවා ඉතින් නේද.
1: වෙසක් කාඩ් එකත් අපි හොයාගමුනේ ඉස්සරහට අපි
0: පෝස්ට් කාඩ් එකක ඉතින් පෙම්හසුන් ලියන්නේ නැහැ නේද? මුළු රටම දරගන්නවනේ වුණත්
1: නේද? එහෙම කියන්නේ හදිසි පණිවිඩයක් නේ කියන්නේ.
0: හදිසි පණිවිඩයක් සහ සුභපැතීමේ ආමන්ත්‍රණයක් හදිසිය කරන්න තියෙනවා නේද? අම්මලා තාත්තලා හැම දවසට ඉතින් දරුවන්ටත් එවන්න ඇති පෝස්ට් කාඩ් එහෙම නේ. මොකක් හරි හදිසි පණිවිඩයක් එහෙම වල ඉතින් නේ.
1: එවන්න ඇති නේ.
0: ඉතින් පෝස්ට් කාඩ් එකත් එක්ක ලොකු මතකයන් තියෙනවා. ඉතින් පෝස්ට් කාඩ් එක හොයලා දුන්නු කෙනා 1800 ගණන් වල තමයි මේ මහත්මයා පෝස්ට් කාඩ් එක අපිට හොයලා දී ලෙවලා තියෙන. දැන් ඉතින් සේවස් කීයක් ගිහිල්ලාද නේ?
1: ඔච්චර
0: මතකද? තාම තියෙනවද දන්නේ නැනේ?
1: Correspondent card.
0: Correspondent
1: card. මම දැන් මේ සාක්ෂිය කියවුවම පස්සේ මතක් වුනේ. ඒක මුලින්ම චාමර කියන්නේ පෝස්ට් කාඩ් කියලා නෙමෙයි, postal card කියලාද නෙමෙයි, correspondent card කියලා තමයි ඉස්සර කිව්වේ. ඊට පස්සේ තමයි මේ අපි ඕක පාවිච්චි කරාදී. දැන් ඒක භාෂාවෙන් භාෂාවට වෙනස් වෙනවානේ චාමර. ඒක අපි එකම භාෂාව නෙමෙයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තේ මේක postal card විදියට කියනවා. අපි ඒක අර කෙටි විදියට post card විදියට කියනවා.
0: කියන වැඩේ වැඩක් නැහැ නේ, කියන නම වැඩක් නැහැ ඉතින් අත්‍තරම දැන් ඒ හඳුන්වා දීම තමයි වෙනසක් වෙන්නේ. අතරම ඉතින් පුදුමාකාර සොයාගැනීම තමයි ලෝකේ නේද? කීයක් නම් අද වෙනකොට ඉතින් මේ පෝස්ට් කාඩ් යවලා ඇද්ද මිනිස්සුනේ.
1: අනික කියනවනේ චාමර, ඒක මේ ප්‍රසිද්ධ කරලා වැඩි කාලයක් ගියේ නෑ, මිලියන එකට එහා එක පාවිච්චි කරා කියලා.
0: ඒ කාලේ.
1: ඒ කාලේ.
0: අද වෙනකොට ගණන් හදුවොත් එහෙමනේ.
1: කීයක්ද කියලා.
0: ඉතින් ආදරණීය මතකයන් වගේම ඉතින් පෝස්ට් කාඩ් වලත් එක්ක තියෙන දුබර මතකත් ඇති තිනේද මිනිස්සු.
1: විශේෂයෙන්ම චාමර දැන් ඔය ඒගොල්ලෝ වැඩිපුරම පාවිච්චි කරලා තියෙන්නේ හදිසි යුද්ධේ ඉන්න කට්ටියට හදිසි පණිවිඩ දෙන්න.
0: යුද පෙරමුණේ ඉන්න යුද සෙබළුන්ට.
1: යුද පෙරමුණේ ඉන්න යුද සෙබළුන්ට එතකොට ඒ සෙබළුන් මෙහෙට හදිසි ඒවනේව ඒව තමයි වැඩිපුරම තිබ්බේ චාමර.
0: ඒ කාලේ.
1: ඒ කාලේ. ඒ කාලේ වැඩිපුරම පාවිච්චි කරලා තියෙන්නේ ඔය යුද්ධේ කාලේ.
0: දෙවන ලෝක යුද්ධයට එහෙම පාවිච්චි කරන්නේ නැද්ද ඉන්නේ. ඊට පස්සේ ටෙලිග්‍රෑම් ආව නේද ලංකාවේ අපිට එහෙම දෙයක් මතක තියෙනවන්නේ.
1: එහෙනම් අපි යමු මේ සින්දුවට.
0: දැන් තියෙනව මොනවද? දැන් අපිට තියෙනව මොනවද? ඉන්ටර්නෙට්
1: තියෙනවා, ඊමේල් තියෙනවා, වට්ස්ඇප් තියෙනවා, වයිබර් තියෙනවා, ඊමෝ තියෙනවා.
0: වචන දෙකයි. GM. GM by
1: MK.
0: MK.
1: කෑවද?
0: කෑවද?
1: බුදුසරණගේ BS.
0: සමහරව හිතා ගන්නත් බෑ ඔය වනේ වනේ.
1: BS කිව්වම පස්සේ මට එකපාර මට මුල් කාලේ ජාමර දැන් මට BS කියලාම පස්සේ මට දැන් බිස්නස් ස්ටඩිස්ද දන්නේත් නැහැ කියලාත් මට හිතන පස්සේ තමයි නෑ පොදසර නෑ. MK කියලාම පස්සේ MK කියන්නේ මොකක්ද?
0: MK series එන.
1: මට කියන්න කියලාත් මට මතක් වෙනවා හරි දෙකේකම මතක් වෙනවා.
0: අපි ඉස්සර ඉතින් ලස්සනට සාහිත්‍ය විදිහට ඔලියලා යවුවේ ඉතින් නේද? අද හැම දෙවෙදින් short and sweet කියලා නේ. sweet නෑ ඉතින් නේද? කන්න තමයි ඉන්නේ ඉතින්.
1: මම නම් හැබැයි කවදාවත් එහෙම short විදිහට යවන්නේ නෑ චාමර. මොකද මං short විදිහට හොතේ මේක තේරෙන්නේ නෑ. ඒ නිසා මං full එක විදිහටම යවනවා.
0: postcard යමුද අපි?
1: postcard යවන්න එහෙනම්.
0: යවමු.
1: හා යා මං ඔයාලට එකක් යවන්නම් චාමර. මාසෙට ලග්ගලට යවන්න.
0: එවත්.
1: wife එහෙ නෑනේ.
0: නෑ.
1: යවන්න.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: ලෝකයේ ඕනෑම දවන්තයෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
4: 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: දෙනවයයි විනාඩිය 22යි දැන් වෙලාව. මේ මතක් කරන්නේ ඔයාගේ ජීවිතේ හීනවලට යන්න කෙටි පාරක් ගැන චාවල. සමහර එකේ කෙටි පාරවල් තියෙනවනේ, හැබැයිව නීත්‍යානුකූල නැහැ. මේක නීත්‍යානුකූල කෙටි පාරක්. මොකද ඔයාට රුපියල් 40ක් වේදන් කරලා කෝටි ගානක වැට හිතා ගන්නවත් බැරි විදිහේ ත්‍යාගයක් ලබා ගන්න පුළුවන්.
2: අනිවාර්යෙන් ඔයා වියදම් කරනවා නෙවෙයි, ආයෝජනය කරන්නේ ඇත්තරම නේද? අපේ රටේ සංවර්ධනයට, අපේ රටේ අධ්‍යාපනයට මේ බොහෝ දේට තමයි ඔයා මේ රුපියල් 40 ලබා දෙන්නේ ඍජුව සහ වක්‍රවම. ඉතින් මේ මතක් කරන්න ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන තව සුවිශේෂ ලොතරැයියක් වුණු සුබ දවසක් ලොතරැයිය ගැන.
1: අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ. සුබ දවසක් ලොතරැයි කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම සමාජිකයා වගේම ලාබාලම සමාජිකයා. ඔබ දවස ආරම්භ සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයියේ නවතම තෑග රටාව තුලින් සුබ ලග්නයේ සමග අංක 3 ඉලෙක්ට්‍රික් ඇතුළු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ලබා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50,000ක්, සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 25,000ක්, අංක 2ට රුපියල් 1,000ක් වගේම සමාවෙන්න අංක සුබ ලග්නය සමග අංක 2ට රුපියල් 1,500ක් වගේම අංක 2ට රුපියල් 1,000ක් ලබා ගන්න පුළුවන්.
2: ඒ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපන්න තියෙනවා ඔයාට. ඒතකොට රුපියල් 25,000ක් දිනා ගන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා. සෑම අවස්ථාවකටම දිනුම් අවස්ථාවක් නම් තියෙනවා. හරි,
1: නැතුව කිසිම අඩුවක් කරන්නේ, කිසිම වෙනසක් කරන්නේ නැහැ ඔයාට. මේත් එකම චාමර මේ අපේ TikTok live එකේ හිටපු යාළුවෝ ටික මතක් කරගෙන යන්න ඕනේ. මොකද මේ පැත්තේ යාළුවෝ ගොඩක් ඉන්නවා. මේ උදේ මාව නෝරි කියලා කෙනෙක්, එයාත් අපේ ලයිව් එකේ ඉන්නවා. ශාශි ඉන්නවා, අශිනි ඉන්නවා, නිමේෂ් ඉන්නවා, ශාන් ඉන්නවා, සීආර් කියලා කෙනෙක් ඉන්නවා, නිල්ශාන් කාශ්‍යප බණ්ඩාර නුවරින් අපිත් එක්ක එකතු වෙන්නේ, ඉන්ද්‍රානික වෙයිට් වල ඉඳන් ඉන්නවා, එතකොට කේ ශාන් ඉන්නවා, චානු සෙම්පතිතුමත් ඉන්නවා, ආසිරි ඉන්නවා, ඒ වගේම අපේ සසේ ඉන්න ජපානයෙන් සසය එකතු වෙනවා. ඒ වගේම දේශාන් හිටියා ලයිව් එකේ, එතකොට NP කුමාර හිටියා. NP කුමාර මට මතක විදියට ඉන්නේ කොහෙද, NP කුමාර ඉන්නේ මට මතක විදියට ඊශ්‍රායලෙන්. ඊශ්‍රායලෙන් NP කුමාර අපිත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ තව කවුද ඉන්නේ,
2: ශාශින්නවා,
1: එතකොට නෝටි පසේ කියලා කෙනෙක් ඉන්නවා, මම දිව්‍යලෝක ඉඳන් කියලා නෝටි දාලා තියෙනවා, JP නුවන් ඉන්නවා, JP නුවන් ඔයාවත් අපි එකතු කරගත්තා, එතකොට චානිකා කුරුවිට ආරච්චිත් ඉන්නවා.
2: අපි හැමෝම ගොඩක් ආදරෙන් මේ වෙලාව එකතු කරගන්න.
1: එහෙනම් අපි හමු මේ සින්දුව.

0: ප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු ත්‍රය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා
9: 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේන වෙයි විනාඩි 44යි.
2: අපිට තව ටික වෙලාවක් තියෙන්නේ නේ.
1: පොඩි වෙලාවක් තියෙන්නේ. අපි කෙටි විරාමයකට යන්නත් වෙන හැබැයි තුන ඊට කලින් පොඩ්ඩක් කතා කරලා යන්න ඕනි කියලා. අපි ළඟට අහන ලෑසි වෙන්නේ මොකද්ද? දන්නවද? උඩුම්බරමනාලි සින්දු.
2: දැන් මේ මාලදීන ජනාධිපතිවරයා අද නිල සංචාරය අවසන් කළ පිට වෙනවා කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: කෙනෙක් කෙනෙකුට තව කෙනෙක් එනවා. නේද? අපි ඒක ගැනත් මතක් කළා. දැන් මේ ආර්ථික වශයෙන් ගත්තර පස්සේ නිපුණු මාලදිවයින මගේ රටක් නේද? වැඩිම දූපත් ප්‍රමාණයක් තියෙන සිහින විජිතේ අපේ යන්න ඕනි තැනක් කියලා හිතාගෙන ඉන්න තැනක්නේ ගොඩක් අය නේද? මාලේ සවාරියකට යන්න ඕනි කියන එක නේ අපි හිතනව තනන්නේ නේ. මම කල්පනා කළා ඉතින් මාලදිවයින ජනප්‍රිය වෙන්න සහ උන්ගේ ආර්ථිකය රඳාපවතින්නෙම මහ මුහුඳත් එක්කම තමයි. හරි. ඔවුන් මහ මුහුඳට කොච්චර ආදරෙයිද කියනවනම් ඉතින් නේද? අපිට රූපරාම වලින් එහෙම පේනවා කොච්චරේ රටේ පිරිසුදුකම ආරක්ෂා කරගෙන ඉය සංචාරක කර්මාන්තයෙන් කොයි වගේ තැනකට ගිහිල්ලා තියෙනවද කියලා. මම මේ කල්පනා කළේ නිපු අපිට මොනවද කරන්න බැරි කියලානේ. රජදරුවෝ හදපු අර පෞරාණික නටබුන් ටික නැත්තම් එහෙම නේ අපි මොනව පෙන්වන්නද නේද? අපේ රටේ වනාන්තර පද්ධතිය ගත පස්සේ 13% විතර තමයි අපිට අපේ ජාතික වනෝද්‍යාන තියෙන්නේ. 13% විතර මුළු භූමි ප්‍රමාණය. කොච්චර අඩු ප්‍රමාණයකටද අපි සීමා වෙලාද කියලා බලන්න. අපි යාල ගැන කතා කළ එක දවසක් වට මතක ඇති. අපිට සාමාන්‍ය දල වශයෙන් අපි එක අලියෙකුගේ ජීවිත කාලය තුළ අපි කොච්චර ප්‍රමාණයක් හොයනවද කියලා සාමාන්‍ය අපි එතනින් කතා කරා. නිකමට හිතන්න මේ ටික නැති වුණා නම් එහෙම අපි මොකද්ද කරන්නේ? කියන්නේ අපි තාම අර සංචාරක කර්මාන්තයේ ප්‍රචලිත කරන්න මේ සංචාරක කර්මාන්තයේ නව ප්‍රවණතා හඳුනා ගනිමින් යමින් ඉන්නවා නේද? හඳුනාගෙන ඉන්නවා කියලා කියන්න බෑ. මොකද අනුරාධපුරයේ පොළොන්නරුවට ගියාම සීගිරියට ගියාම ඒ තියෙන අර පෞරාණිකත්වයේ වෙනුවෙන් තමයි අපි විශේෂම සංස්කෘතිකමේ වශයෙන් තමයි අපි තාමත් මුදල් හොයමින් ඉන්නේ. හැබැයි මාලදිවයිනට සංස්කෘතිකමේ දේවල් පෙන්වන්න ඒ තරම් නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය සහ සිරිත්විරි ටික තමයි ඔවුන්ට පෙන්වන්න තියෙන්නේ. ඔවුන් ඉතින් කොයි වගේ රටකද අද ඉන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට ඉතින් මාලදිවයින ජනාධිපතිවරයාගේ සංචාරයේ හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න ඕනේ අපේ අය.
1: දැන් චාමර ලංකාවේ මේ විස්කර්මාන්තය ගත්තත් එහෙම නැත්නම් දැන් අපේ දේශීය දේවල් ටික තියෙනවානේ.
2: දැන් අපේ විස්කර්මාන්තය
1: වැඩිපුරම් ප්‍රවර්ධනය කරන්න ඒවම වෙනවැනකට ගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ අපේ දේශීය නැටුම් වර්ග තියෙනවා චාමර. මේ නර්තනාංග උපයෝගී කරගෙන අපිට සංචාරකයන්ට වෙනම මේ දෙයක් කරගන්නත් පුළුවන් සහ අමතර ආදායමක් ඔවුන්ටත් ලැබෙනවා. ඉතින් ඒක සමහර තැන්වල ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ අපේ දේවල් එන්න වලපල්ලට යනවා. ඒ දේවල් ඉස්සරහට අරන් ආව නම් ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඇත්තටම හිම ආව නම් මීට වඩා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. හොටෙල් සමහර හොටෙල්ස් වල චාමර දැන් ඔය ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දකිනවානේ මොනවාද පෙරහැරේ කසට පස්සේ ආපහු යනවානේ ගිනි බෝල කරකවනවානේ. දැන් ඒ වගේ සංදර්ශන සමහර හොටෙල් වල තියෙනවා චාමර. ඒව තියෙනවා සමහර හොටෙල් වල. ඇත්තටම මේ ලංකාවේ දේශීය දේවල් අරගෙන ඉස්සරහට යන තැන් තියෙනවා.
2: ඔව්. ඒ කියන්නේ නිපු දැන් අර ඔයා කිව්වා වගේ පුද්ගලික කේන්ද්‍රගත වීම මත සහ ඇතම් කණ්ඩායම් වල උත්සාහය මත ඒක තාම සුරකිව තියෙනවා.
1: ඔව් තියෙනවා.
2: හැබැයි ඉතින් ඒකට ඊට වඩා මැදිහත් වීමක් කරන්න පුළුවන් නේද? රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක්. ඉතින් අපි ගත්තොත් එහෙම අපේ දිස්ත්‍රික්කයක් ගත්තාම අපේ ප්‍රදේශයක් ප්‍රාදේශීයකම් කොට්ටාශයක් ගත්තාම විශේෂයක් තියෙනවනේ හැම තැනකම නේද?
1: හැම තැනකම තියෙනවා.
2: දැන් ප්‍රාදේශීය සභාවල කාර්යභාරය මොකද්ද? කුණු ටික එකතු කරනවා කියලා කියනවා. වාහනේ කැඩුන් නැත්තම් ඇවිල්ලා අරගෙන යනවා. ප්‍රාදේශීය සභාව මං කියන්නේ නගර සභාව නෙවෙයි. නගර සභාවලත් ඒදී. හැබැයි ඊට වඩා නේද? ප්‍රාදේශීයකම් කාර්ය රාජ්‍ය අතර කීයක් තියෙනවද නේ? උදාහරණ බැලුවොත් රාජ්‍ය අතර 9ක් විතර තියෙනවා ප්‍රාදේශීයකම් කොට්ටාශයකට ක්‍රියාකාරී රාජ්‍ය ආයතන. හරි මහජන නියෝජිත කාර්යාලයක් විදිහට ප්‍රාදේශීය සභාවක් තියෙනවා නේද? සමහර ප්‍රාදේශීය සභාවල ආර්ථිකය ඍණ මට්ටම් වල යන්නේ. මොකද ඉතින් නර වෙළඳ සැල් ටිකෙන් එන බදු ටික විතරයි තියෙන්නේ.
1: දැන් චාමර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයයි සංචාරක ශාස්ත්‍රයේ පිළිබඳ තියෙන අමාත්‍යාංශයයි දෙක එකට එකතු වුණා නම් චාමර ඇත්තටම ලොකු වැඩක් කරන්න පුළුවන්.
2: ඔව්, දැන් ඒකට එකතු වෙන්න සහයෝගය දෙන්න ඕනේ ප්‍රාදේශීය මට්ටමින්. මොකද සංස්කෘතික කටයුතු වල අමාත්‍යාංශයට ගිහිල්ලා හැමතරම ඕක කරන්න බෑනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ප්‍රාදේශීය සභා මට්ටමින් නේද?
1: සමහරව එනවනේ චාම්බර නියෝග නිකුත් වෙනකන් ඉන්නවා. එතනින් එහාට අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. තියෙන දේ විතරයි කරන්න කියලා ඉතින්. එතකොට ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි ප්‍රශ්න ටික විසඳගෙන ලංකාවට මොනවා හරි සංචාරක ක්ෂේත්‍රේ තවත් දියුණු කරගන්න. මොකද දැන් අපි දන්නවා මේ තියෙන අර්බුදත් එක්ක ලංකාවට සංචාරකයන් පැමිණීමේ පොඩි අවදානමක් තියෙනවා චාම්බර. මොකද දැන් මැද පෙරදිග යුදතත්වයක්
2: තියෙනවා.
1: ඒ යුදතත්වයත් එක්කම රටවල් ගණනාව කාර්තේ කඩන් වැටලා තියෙනවා. එතකොට දැන් ලංකාවත් එකට අහුවලා තියෙන්නේ සංචාරක ක්ෂේත්‍රේ තව තවත් අපි වැඩි දියුණු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩිපුරම සමාජ මාධ්‍ය අපි පාවිච්චි කරන්න ඕනේ. සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා වගේම තමයි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රේ ලස්සනම තැන් ගැන අපි ලෝකෙට කියන්න ඕනේ. ඉතින් ඒ දේවල් කියන්න අපිත් දායක වෙනවා චාමර. අපිත් ඒක සමහර දේවල් වලින් කරනවා. ඉතින් ඔබටත් පුළුවන් නම් ඒක වචනකින් හරි දායක වෙන්න. ඒක තමයි හොඳම දේ වෙන්නේ. ඒකන මතක් කරන්න ගමන් අපි සින්දුවට යන්න කණි කිටි විරාමයකට ගිහින් යමු.
2: ඔය ටූරිසම් කියන එක ගොඩාක් කාලෙක පටන් ගත්ත එකක් නෙනිපු. සීවාස් ගානක අතීතයක් තියෙනවා. දැන් ඒ කාලේ මේ සිරිපාදේ කන්ද තරණය කරන්න විදේශිකයන් තමයි වැඩියම ඇවිල්ලා තියෙන්නේ. අපේ අයට අතොඩ ඒ කාලින්දම් නැව්වල බෝට්ටුවල නැවුනේ, අපි කියන්නේ රුවල් නැව්වල පව ඇවිල්ලා තියෙනවලු. ඒතොර දැන් ලංකාව ඇතුලේ ටූරිසම් කියන එක අපි ගත්තාම, කියන්නේ දේශීය සංචාරක ආකර්ෂණය කියන එක ගත්තට පස්සේ ඔය ලිඛිත මූලාශ්‍රවල තියෙනවලුනි පු සීගිරියේ කැටපත් පවුර බලන්න ඒ කාලේ කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා. දේශීය සංචාරකයෝ සීගිරිය වෙනම බලන්න ගිහිල්ලා තියෙනවා. ඔවුන්ට හම්බෙලා තියෙනවා ඒ කාලෙත් සීවස් ගානකට කලින් මේ සීගිරිය බලන්න එන විදේශිකයන්. ඒ කියන්නේ ඔය අපි කියන මියන්මාර් ජාතිකයන්, අපිට අසල්වැසි රාජ්‍යයන්නේ නේද? ඒ වගේ අපේත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වපු ළඟ ළඟ රටවල් ඇවිල්ලා තියෙනවා ගොඩක්. අපේ මේ සංචාරක ආකර්ෂණයේ දිනාගත් රටක් බවට ඒ කාලේ නම් පත් වෙලා තියෙන්නේ. මේක මේ මෑත කාලින් මේ අපේ හැදුපු එකක් විතරක් නෙවෙයි නේද? ඒක නිසා ඉතින් අපි මේ කියන්නේ තවත් ඉතින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් සහ ඒ ඔස්සේ තවත් අපිට රැකී අවස්ථා ජනිත කරන්න පුළුවන්නේ. ඒ වෙනුවෙන් ඉතින් බලධාරීන්ගේ අවධානය යොමු වෙන නිසා විශේෂයෙන්ම ඉතින් මේ වෙලාවේ තමන් තනියම මේ සංචාරක කර්මාන්තය රැකගන්න මහන්සි වෙන අපේ පෞද්ගලිකව සංචාරක මඟ පෙන්වන්න නේද? ඒ වගේම හෝටල් හිමිකරුවන්ට පුළුවන් හැමෝටමත් ඉතින් අපේ ස්තුතිය අපි පිරිනමන්න ඕනේ. ඔවුන් විවිධ උත්සාහයන් ගන්නවා මේක ක්‍රියාත්මක කරන්න ඉදිරියට අරගෙන යන්න.
1: සහ දැන් ඔය එන සංචාරකයන් බය කරලා යවන මිනිස්සු අතරේ ඔය වගේ මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ
2: බය කරලා නේද හූරගෙන කාලා නේද
1: එහෙම යවන සංචාර එහෙම ඉන්න මග පෙන්වන අතරේ ඉතින් මේ වගේ මිනිස්සුත් ඉන්නවා.
2: සමහර මිනිස්සු විදේශිකයන් දෙන වදේ දැක්කහම නේද වාහන වල ලඟ ගන්න රටේ නැති බොරු කියන සිංහලෙනුත් කියලා.
1: එහෙනම් අපි ඉක්මනටම කිටි විරාමයකට ගිහින් යමු. ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එකේ ක්ලෝසින් එක දාන්නත් ඕනේ. එහෙනම් අපි වෙලා මතක කරන්න උදේ 9:51 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
3: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. උදුම්බරා අපි යන උදුම්බර
1: අපි හෙනයි තියන්නේ යන්නේ
0: තමු දුම්බරා කෙනෙක් ඇවිතින්නේ. අපි යාර මැදිරි වාරදීලා හෙනන් අතර වැඩසටහන ඉවා කරන්න බේට කලින් මතක් කරන්න ඕනේ ඔයාව කෝටිපතියක් කරන්න බලාගෙන ඉන්න එනල්බි හදහන ගැන 2026 වසරේ මේ දක්වා සුපිරිදායක ලාභින් 5 දෙනෙක් සහ දස ලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබිලා තියෙනවා ශාමර. දැන් එනල්බි හදහනේ අප්‍රේල් මාසේ 139කට වඩා වැඩි 4 වන සුපිරිදායක ලාභියා අප්‍රේල් 10 වෙනිදා තමයි බිහි කළේ. ඒ එනල්බි හදහන 1969 වන දිනුම් වාරයෙන් හගුරංකෙත ප්‍රදේශයෙන් එල්බි අලවිනියෝජිත ඒබි වීරස්වරිය මහතාගේ ටිකට් පත් ගොන්නින් ඊට පස්සේ උනාපහෝ රුපියල් 133කට වඩා 5 වන සුපිරිදායක ලාභියා අප්‍රේල් මාස 24 වනදා දිනුම් වදින ලද 1978 වන දිනුම් වාරයෙන් බද්දගම ප්‍රදේශයෙන් එල්බි අලවිනියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් ගොන්නින් බිහි වුණා.
1: ඉතින් මුළු දිවයිනේම නන්දෙසට මුදල් තෑගි රසක් ලබා දෙමින් රණවිරු වගේම සමාජ සේවය වගේම ක්‍රීඩා ක්ෂේත්‍රයටද දායකත්වයක් ලබා දෙන්නේ ඔබ මේ මිලදී ගන්න හඳහන ලොතරැයි. ජීවිතේ ඔබේ සරු කරගන්න, සිහින ජීවිතේ ලං කරගන්න, අතමිට ඔබේ සරු කරගන්න නියත ධනයෝග හඳහන ලොතරැයිෙන් දෙනවා. වැඩි වැඩි මිලදී ගන්න ජීවිතේ සිහිනයට වාසනාව ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලය.
0: එහෙනම් ඉතින් ඊගෙන මතක් කරන ගමන් TikTok live එකේ හිටපු යාළුවෝ හැමෝටමත් බොහොම ස්තුතියි. අපි වහන් හිටපු යාළුවෝ හැමෝටම බොහොම ස්තුතියි. ඒ කට්ටියම ගොඩාක් ආදරය එකතු කරගෙන අදට අපි වැඩසටහන නිමා කරන්න යනවා. මනිෂා විතිනවා Supreme lifestyle අරගෙන.
1: එහෙනම් ඉතින් පරිස්සම වැඩ ටික කරගන්න හැමෝටම ජය වේවා. සුබ දවසක් කියන ගමන් අපි ගිහිල්ලෙන්නම්. මං චාමර.
0: මම නිපුනිකා.

0: ජයග්‍රහය
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: අයිබෝවන් සුබ දාසනා කලුත්වයක් වෙලා උමතක් කරන්න අංගුදේ 10යි දැන් වෙලාව
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

අයිබෝවන් සුබම සුබෝදෑසනක්. උද 10යි විනාඩි 6යි දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාර බදාතා දවස පටන් ගන්න. හැඩකාර බදාතා කියන්නේ ලස්සන ගැන තමයි අද දවසේදී කතා කරන්නේ. ලස්සන වෙන්න ඕනේ කොහොමද, අපි ලස්සනට ඉන්න ඕනේ කොහොමද, ලස්සනට අඳින්න පළඳින්න ඕනේ කොහොමද, ලස්සන වෙන්න නම් කෘත්‍රිම ප්‍රතිකාරවලට අමතරව ස්වභාවික ප්‍රතිකාර අපිට මොන විදිහටද පාවිච්චි කරන්න පුළුවන්, මෙන්න මේවාගේ ගොඩාක් දේවල් කතා කරන එකම තැන සහ එකම දවස තමයි සුප්‍රීම් රේඩියෝ හැඩකාර බදාදා දවස කියලා කියන්නේ. ඉතින් ඔන්න පුරුදු විදිහටම හැඩකාර බදාදා දවසින් හැඩකාර වැඩකාර අපේ ඉන්න ගෑනු ළමයින්ට, පිරිමි ළමයින්ට, අපේ කාන්තා පාර්ශ්වයට, පිරිමි පාර්ශ්වයට, මේ හැමෝටම ලස්සන වෙන්න කියලා දෙන දවස තමයි හැඩකාර බදාදා දවස කියලා කියන්නේ. හරිහෙමනම් ඉතින් වැඩි කතා බහ මුකුත් නැතුව ලස්සනම ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්න තමයි මම ලෑස් වෙන්නේ. මොකද ලස්සන ගැන කතා කරනකොට අපි අනිවාර්යයෙන්ම ගොඩාක් දේවල් ගැන කතා කරන්න ඕනේ නේද? මොකද අපි ගොඩාක් වෙලාවට මේ උත්සාහ කරන්නේ ලස්සන වෙන්නනේ, ලස්සනට අපිව තව කෙනෙක්ට පෙන්වන්නනේ අපි උත්සාහ කරන්නේ නේද? ඇත්තටම ප්‍රියමනාප ස්වභාවයක් අපිට ලබා ගන්නනේ අපි මේ ලස්සන වෙන්න උත්සාහ කරන්නේ. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ගැන අපි වැඩිපුර කතා කරන්න ඕනේ කාලෙ නොයවාම. ඒ නිසා තමයි මම කිව්වේ මේ වැඩිපුර කතා කරන්න නැතුව ඉක්මනටම වැඩේට යමු කියලා. හරි, ඉතින් පැය දෙකක් තියෙනවා. පැය දෙක පුරාවටම ලස්සන ගැන කතා කරන ගමම්ම ලස්සන ලස්සන සින්දු ගොඩකුත් අහන්න මම ලෑස්ති කරලා තියෙනවා. අදහරි විශේෂයි. මොකද අද ඔයාට 90 දශකයේ, 70 දශකයේ, 80 දශකයේ සින්දු ගොඩාක් වැඩිපුර ඇහෙන දවස. ඇත්තටම වැඩිපුර කියන්නේ මුළු දවසම ඇහෙන්නේ ඒ වගේ සින්දු.

හොඳයින නේද? ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ අතහරි විශේෂයි කියලා. එහෙමනම් ඉතින් මේ විශේෂත්වයත් එක්ක ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන නහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 512 510. එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහට මොන්න WhatsApp එක ඕපන් වෙලා තියෙනවා මන් ළඟින්ම. ඒ පැත්තට ඔයාට පුළුවන් WhatsApp message එකක් එවන්න 0718 89 83 89 83. දිගට මහගෙන ඉන්න ඔයා මහගෙන ඉන්නේ Supreme Radio, Supreme Lifestyle.

0: ලෝකෙ ඕනෑම දවන්තෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වැරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලා මතක් කරන්නම් උදේ 10යි විනාඩි 16යි.
2: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන සතේදින බල රාත්‍රී හතට
1: අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

0: කියන්නේ ඒ සෙහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25කට යගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයේ ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුන් අදිනවා. ඉතින් මට විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම මේක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔබලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: Supreme Lifestyle.
3: Mallo Kerani, Mal Saradoni, Madhu Bash.

0: 10යි විනාඩි 27යි දැන් වෙලාව. ඉතින් හැඩකාර වදාදා දවස් අහගෙන ඉන්නකොට මට හිතුණා අද දවසේදී මුලින්ම මේ කොණ්ඩේ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මොකද කොණ්ඩේ කියන්නේ ගැහැණු පිරිමි ભેදකින් තොරව අපි හැමෝම හරිම ආදරය කරන දෙයක් නෙමේ. කොණ්ඩේ පරිස්සම් කරගන්න අපි මොනතරම්නම් මාසයකට මුදලක් වියදම් කරනවද නේද? අපි මොනතරම්නම් දේවල් කරනවද ඇත්තටම මේ කොණ්ඩේ පරිස්සම් කරගන්න. හිමත් නැතම් කොණ්ඩේ ලස්සනට තියාගන්න නේද? ඉතින් මට හිතුණා කොණ්ඩේ පරිස්සමට ලස්සනට ඔයාට තියාගන්න පුළුවන් වෙන විදිහේ හෙයා ටොනික් එකක් හදන විදිහ ගැන කියලා දුන්නොත් අද මුලින්ම හොඳයි කියලා. ඉතින් හෙයා ටොනික් එකක් හදන විදිහ ගැන තමයි කියලා දෙන්නේ. මේක විශේෂයෙන්ම ස්වභාවික හෙයා ටොනික් එකක්. මම ගොඩාක් වෙලාවට ස්වභාවික ඔයාට ඔය අහල පහලින් හොයාගන්න පුළුවන් දේවල් වලින් හදාගන්න දේවල් ගැනනේ කියලා දෙන්නේ නේද? මොකද ස්වභාවික දේවල් වල අපේ ශරීරයට අහිතකර දේවල් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට හරිම ලේසියෙන් පහසුවෙන් මේ දේවල් හොයාගන්නත් පුළුවන්, හදාගන්නත් පුළුවන්. එන්න ඒ හේතුව නිසා තමයි මම අනිවාර්යයෙන්ම ස්වභාවික දේවල් වලට මුල් තැන දීලා ඔයගේ ලස්සන ගැන හැමදාම කතා කරන්නේ. හරි, ඉතින් මේ හෙයා ටොනික් එක හදාගන්න ඔයාට උමනා වෙනවා කොහොම කොල ඉති පහක් විතර. මේක ඉතින් ඔයා කැමති ප්‍රමාණයකින් ඔයාගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව එතකොට මේ දේවල් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. කොහොඹ කොල ඉති පහයි, ඊට පස්සේ කරපිංච කොල ඉති පහයි, එවැගේම මෝරපු නැති පේර කොල හතකුත් ඔයාට අවශ්‍ය වෙනවා. එවැගේම මේකට උළුහාල් මේස හැන්දක්, ඊට පස්සේ කළුතුරු මේස හැන්දකුත් ඔයාට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාට ඕනේ වෙනවා පොඩි ස්ප්‍රේ බොටල් එකක්. මේවා නම් ඉතින් අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් නැති වෙන්නේ නැහැ නේද? ඉතින් ඔයාට හොඳට පිරිසිදු කරගත්තු ස්ප්‍රේ බොටල් එකක් ඕන වෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි ඔයාට මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ වතුර උමනා වෙනවා. හරි, දැන් මේ දේවල් ටික ලෑස්ති කරගත්තට පස්සේ කොහොමද මේ වැඩේ කරන්නේ? හෙමත් නැත්නම් මේ ස්ප්‍රේ එක හදාගන්නේ කොහොමද කියන දේ මම මුලින්ම කියලා දෙන්නම්. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ අපි ගත්ත අමුද්‍රව්‍ය ටික හොඳට හොද ගන්න ඕනේ. මොකද ඒ දේවල් පිරිසිදු කරන එක අත්‍යවශ්‍යයි නේද? අපි අපේ හිස්කෙස් වලටනේ මේ දේ හැම දෙයක්ම ඇප්ලයි කරන්න යන්නේ. ඉතින් ඊට කලින් මේ හැම දෙයක්ම අපි එකින් එක පිරිසිදු කරගන්න ඕනේ. අංක එකටම මේ අපි ගත්ත අමුද්‍රව්‍ය ටික හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් සහ ඔයා ළඟ තියෙන භාජනයකට වතුර මිලිලීටර් 250ක් විතර දාගෙන ඊට පස්සේ අඩු ගින්දරේ අර අපි පිරිසිදු කරගත්ත දේවල් ටිකත් මේ වතුර එකටම දාගෙන හොඳට තඹ ගන්න ඕනේ. ඕක තමයි ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ. අර අපි ගත්ත දේවල් ටික පිරිසිදු කරගෙන ඊට පස්සේ භාජනයකට වතුර මිලිලීටර් 250ක් විතර පුරවගෙන දාගෙන අඩු ගින්දරේ අර අපි ඉස්සෙල්ලා ගත්ත අමුද්‍රව්‍ය ටිකත් ඒ වතුර එකටම දාගෙන හොඳට තඹ ගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පේනවා මේ වතුර එකේ පාට චුට්ටක් වෙනස් වෙලා හොඳ සුවඳක් එනවා ඔයාට තේරෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් ලිප් ඔෆ් කරලා මේ වතුර එක චුට්ටක් නිවෙන්න දෙන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ නිවුනට පස්සේ අර අපි මේ වතුර ටික පෙරලා අරගෙන අපි ගත්ත ස්ප්‍රේ බොටල් එක තියෙනවනේ, අන්න ස්ප්‍රේ බොටල් එකට අර අපි පෙරලා ගත්ත වතුර ටික දාගෙන තියාගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි මේ හෙයා ටොනික් එක හදාගන්න. ඔන්න දැන් හදාගන්න විදිහ ගැන මම ඔයාට මුලින්ම කියලා දුන්නා. දැන් මම කියන්නම් ඔයා කොහොමද මේක ඇප්ලයි කරන්න ඕන කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ සත්කාරය කරන්න. දැන් නිකන් හිතන්නකෝ, ඔයාට හිතෙනවා නම් හෙට මේ සත්කාරය කරන්න ඕනේ කියලා. එහෙනම් ඔයා අද දවසේදී මේ ටොනික් එක හදාගන්න ඕනේ. හෙයා ටොනික් එක ඔයා අද දවසේදී හදාගෙන ඊට පස්සේ ඔයා අද ඔයාගේ හිසකෙස් අනිවාර්යයෙන්ම හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ෂැම්පු එකක් භාවිතා කළා. ඔයාට පුළුවන් ඔයාගේ හිසකෙස් පිරිසිදු කරගන්න. එහෙම පිරිසිදු කරගෙන ඔයාට පුළුවන් හෙට දවසේදී, කියන්නේ පහුවෙනිදාට මේ ස්ප්‍රේ එක හිස් කබලට වගේම හිසකෙස් වලටත් හොඳට ඇප්ලයි කරලා විනාඩි 15ක් විතර තියලා ඔයා වොෂ් එකක් දාන වෙලාවට මේක හොදලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාගේ ඔය පාවිච්චි කරන ෂැම්පු එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සැර නැති ෂැම්පු එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේ හෙයා ටොනික් එක ඔයාගේ හිසකෙස් වලින් අයින් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සත්කාරය ඔයාට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ස්ප්‍රේ එක නිසා ඔයාට ඔයාගේ හිසකෙස් වර්ධනය වෙනවා. ගොඩක් වෙලාවට කියනෝනේ මගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියලා. ඔන්න වැවෙන්නේ කියන ඔයාට තමයි ඔයාගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න ඔයාට මේ ස්ප්‍රේ එක මාර විදිහට වටිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඒත් එක්කම අපේ ඔලුවේ තියෙනවා නොලුවකෙන් අපේ හිස්කපිල තියෙනවා එක එක ප්‍රශ්න නේද හිස්සොරි තියෙනවා එතකොට නොයෙකුත් ප්‍රශ්න තියෙනවනේ මෙන්න මේ හැම ප්‍රශ්නයකටම ඔයාට ඉක්මන් උත්තර මේ ස්ප්‍රේකෙන් ලබා ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි හිසකෙත් ශක්තිමත් කරලා කැඩියාම තවම කරනවා මෙන්න මේ විදිහේ ප්‍රතිලාභ ගොඩක් මේ හෙයා ටොනික් එකෙන් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට හදාගන්න ලේසි හෙයා ටොනික් එකක් ගැන තමයි මම මේ විදිහට මතක් කරන්නේ. අනිවාර්යයෙන්ම හදලා බලන්න ප්‍රතිඵලත් ඒ විදිහමයි කියන දේ මතක තියාගන්න ඕනේ එහෙනම් හරිද? හරි උදේ 10:32 දැන් වෙලාව මට හිතෙනවා බ්‍රේක් එකකට ගිහිල්ලාම සින්දුවක් ඇහුවොත් හොඳයි කියලා. මොකද කියන්නේ? එහෙම හොඳයි නේද? ඕ එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න. පුංචි විරාමයක් අරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Supreme Lifestyle හැඩකාරය පදාදා දවස. වෙලාවත් මම මතක් කරන්නම් උදේ 10:32 දැන් වෙලාව.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: Molly, corona got ticket ticket then please.
0: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
3: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
8: වෙන්නේ 89.1 89.3
9: සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උදෙදාහයේ විනාඩි 44 දැන් වෙලාවා.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නත්ත හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
1: අනුග්‍රහය.
5: සුබ දවසක්.
1: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා කැන හිත්වම කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10:54 දැන් වෙලාව හැඩකාර බදාදා දවස් අහගෙන ඉන්න ආදරණීයන් කීප දෙනෙක්ව මතක් කරගෙන ඊළඟ පැයට යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මුලින්ම යන්න ලෑස්ති වෙන්නේ මම ගාල්ල පැත්තට. ගාල්ලෙන් මට සන්තුෂ් කතා කරා වයිෆ් නිෂී ඒ වගේම චූටි දුව ඔනාරවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එතෙක්ක මමයිති මත්තේ කුඩින් කතා කරා අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එතකම මොරටුවට යනවා සුපුරුදු හිතවතා වුණ අදත් අපිට කතා කරා කර්නට් ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු ඉතින් වයිෆ් එවගේම ජයමාල් ධනුෂ්ක මංජුල මේකට ඔක්කොමත් එකතු කරගෙන අපිටත් ලස්සන සිඳුවක් දෙන්න මනීෂා කියලා තමයි කිව්ව අනිවාර්යෙන් මොන ලස්සන සිඳුවක් ක්ලාස් එක කියලා තියෙනවා. එතකම කතා කරපු කට්ටිය ඒ පැත්තෙන් ඒ විදිහට ඉන්නකොට ඉක්මනින්ම යන්න තමයි ලෑස්ති වෙන්නේ වට්ස්ඇප් එක පැත්තට. ඒ පැත්තෙන් වඩපාතින් ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවා. නිෂානී චේතනා තමරා ඒ වගේම තේජවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සන සිඳුවක් අහමු කියලා තමයි කියන්නේ. ඒ වගේම කෙඩිය සමරසිංහවත් එකතු කරගන්න කියනවා. සේරුවා විලින් කෙඩිය සමරසිංහ මැසේජ් එකක් දාලා තිනවා. පවුල හැමෝම යාළුව හැමෝම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ආදරණීය ඔයාවයි එකතු කරගන්න කියලා ඊළඟ සිඳුවට. ඒත් එක්කම ප්‍රියන්ත ෆෙනෑන්ඩෝ අපිවත් ලස්සන සිඳුවකට එකතු කරගන්න. මම ප්‍රියන්ත කුවෙට් වලින් වයිෆ් කාන්තිවත් අනිවාර්යම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන උන කැටි ඔක්කොම එකතු කරගෙන අපේ සාෂ් ඉන්නවා හිනිදුමින් එයාවත් එකතු කරගෙන ලස්සන සිඳුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් දිගටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගම ඩොටත් පුළුවන් මේ විදිහට මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 516 510 ගැන කෝල් එකක්. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් WhatsApp එකේ පැත්තට WhatsApp මැසේජ් එක 0718 89 83 83 දිගටම අහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න උදේ 10:56 දැන් වෙලාව.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නම්. උදේ 11යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

சுனவேரை துன் சுப்ரீம் ரேடியோ.

එකොළහයි විනාඩි හයයි දැන් වෙලාවාලුත් පැයකින් තමයි ඔන්න ඔයයි මමයි ආයමත් සැරයක් මේ විදිහට හරි මාතරෙන් බුණ ගැහෙන්නේ. පැතට කෝස් ගොඩාක් කෙනවා මෙසේජ් ගොඩාක් කෙනවා එදින සමහරක් එවන ඇත්තට මාස කරන්න පුළුවන්කම කම්බ වෙන්නේ නැහැ. මොකද මම කතා කරන්න ඔන්න මෙන්න තේතිත් කෝල්ස් වෙනවා. එතකොට ඉතින් මම කියන තව විනාඩි දෙක තුනකින්මට කෝල් එකක් ගන්නවද? හනේ හනේ මනීෂා. හරි දැන් අද මේ ලස්සන ගැනනේ කතා කරන්නේ. ලස්සනට ඉන්න ඕනේ නම් අපි මොනවද කරන්න ඕනේ? ලස්සන වෙන්න අපිට කොච්චර නම් දේවල් කරන්න තියෙනවද? හැබැයි අපි ඒ කරන්න තියෙන දේවල් වලින් හොඳට තෝරලා බේරලා එතකොට ස්වභාවික දේවල් වැඩි වශයෙන් පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පුරුදු වෙන්නත් ඕනේ. මොකද එහෙම වුණොත් එහෙම කිසිම අහිතකර ප්‍රතිඵලයක් නැතුව අපිට අපේ ස්වභාවික ලස්සනේ විදිහටම රැකගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන දින. ඒ නිසාම තමයි මමත් විශේෂයෙන්ම ස්වභාවිකව ඔයාට කරන්න පුළුවන් අතදා බලන්න පුළුවන් සත්කාර ගැනප වැඩි වශයෙන් මොයාව ඔයාට දැනුවත් කරන්න. දැනුවත් කරනවා කියන කෙනක බර වැඩි වගේනේ අපි කියලා දෙනවා කියලා කියමු. හරියමනම් ඉතින් ඔන්න දෙවනි පැය ආදරෙන් සාදරෙන් පටන් අරගෙන තෙන්නේ. තාමත් මේ පැත්තට කෝල් එකක් ගන්න හැම බැරි වුණා නම් ගන්න ඔයාට chance එක තියෙනවා මේ පැයේදී ගන්න පුළුවන්. මේ පැත්තට 0112 510 510 එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහට මොන WhatsApp එක open වෙලා තියෙනවා ඒ

තන වත්සප් ප්‍රසේචික කෙවන්න චාන්සක තින බිඳුව හත්සේ දහට ඇසුනව ඇත්තුනයි ඇසුනව ඇත්තුනට හරිත් එක්කම මම මතක් කරනවා මොරටුවෙන් ජයමාල් මට කතා කරා බර්ත්ඩේකට විශ් කරන්න තමයි කතා කරේ. ජයමාල් ඔන්න ඔයාවම කර්නට් ෆ්‍රන්සිස් ප්‍රනාන්දු මතක් කරා කලින් පැයේදී. ඉදින ජයමල්කව යාලෝ කට්ටියයි පවුල හැමෝමයි එකතු කරගෙන ලස්සනම ලස්සන සිදුවක් දෙන්න කියලා. ඒත් එක්කම බණ්ඩාරවලින් මැණික මට කතා කරා. ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි කතා කරේ. කතා කරලා මට කිව්වා මේ වෙලාවෙ තේදළු නලන අපේ තේදළු නෙලන මොනවද මනීෂ කියන්නේ තේදළු නෙලන අපේ අක්කල ටිකක් අපිව සතට මහගෙන ඉන්නවා කියලා. ඉතින් 12ට කලින් අනිවාර්යයෙන්ම ඒ කට්ටියගේ නම ටික මතක් කරන්න කියලා කිව්වා. ඉතින් ඒ නිසා මම ටාන්ටීන් ටූන් ගාලේ කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි වහගෙන ඉන්නවා කුමුදුනේ, වගේම රේනු, හර්ෂී, බණ්ඩාර, කුමුදු, බණ්ඩාර කියලා තමයි කිව්වේ. හරි, ඉතින් මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න මැණිකේ කියපු විදිහටම වැඩේ කරා. එහෙනම් හරිද? හරි, මේ ඔක්කොම කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන නහගෙන ඉන්න ගමන් මතකයිනේ අපේ හොට්ලයින් එකට කෝල් එකක් ගන්න අමතක කරන්න එපා. මේ පැත්තට මැසේජ් එකක් එවන්න අමතක කරන්න එපා. වෙලාවත් මතක් කරන්න 11:09 යි දැන් වෙලාව. ඔය විදිහටම අහගෙන ඉන්න.

0: ලෝකේ ඕනෑම දවන්තෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වැරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලා මොදක් කරන්නන් එකළහය විඩාටි දාහත්තායේ දැන්වෙලාවා
2: සුබ දවස
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි පැඩි වෙලා
2: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
7: එම මෙහෙම
8: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
9: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
6: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා 89.1 89.2 සුප්‍රීම් රේඩියෝ

11 විනාඩි 26 දැන් වෙලාව. ඉතින් දැන් අපි ගොඩක් කැමතිනේ අපේ තරුණකම වයසට යන්නේ නැතුව දීර්ඝ කාලයක් පවත්ව ගන්න නේද? එහෙමත් නැත්නම් අපේ තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි හැමෝම කැමති මේ අපේ හැමේ තියෙන කොලජන් මට්ටම වැඩි කරගෙන අර වයසට යාම අවම කරගන්න, එහෙමත් නැත්නම් අඩු කරගන්න. ඉතින් මෙන්න මේකට හොඳම හොඳ සත්කාරයක් කියන තමයි මම ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ මේ ඔයාට පුළුවන් ඔයා වයසට යන එක මම මේ කියන ප්‍රතිකාරය හරියට කෙරොත් බලක්ව ගන්න. ඉතින් දැන් මම මේ හදන්න කියලා දෙන්නේ පොඩි ජෙල් එකක්. මේකට අපි කියනවා හන ඇට ජෙල් එක කියලා. ඉතින් මේ ජෙල් එකෙන් ඔයාගේ හමට ඔයාට හිතන්නවත් බැරි ප්‍රතිලාභ ගොඩක් හම්බ වෙනවා. මම ඒ ටික මුලින්ම මතක් කරලා ඉන්නම්. අපි මේ හදන්න යන ජෙල් එකෙන් ඔයාගේ හමට හොඳ තෙතමනයක් ලබලා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ හැමේ තියෙනවා නම් ඔය රැලි වැටිලා තියෙන ස්වභාවයක්, එහෙමත් නැත්නම් ඔයාවත් ඔයාගේ හැමත් අකලට වයසට ගිහිල්ලා නම් තියෙන්නේ, ඔන්න මේ දේවල් අවම කරගන්න මේ ජෙල් එකෙන් වාට පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම ඔයාගේ හැම හොඳට පැහැපත් කරනවා මෙන්න මේ හනෑට ජෙල් එකෙන්. ඒ විතරක් නෙවෙයි, අවුවට පිලිස්සිලා එතකොට සන්බර්න්ස් වගේ දේවල් ඔයාගේ හැමේ ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ දේවලුත් යථා තත්ත්වයටපත් කරගන්න මෙන්න මේ ජෙල් එකෙන් වට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරකුත් නෙවෙයි, කුරුලෑ තත්ත්වයක් ඔයාගේ මූණේ දැන්නමත් තියෙනවා නම් මෙන්න මේ දේවලුත් සුවපත් කරගන්න මේ හනයට ජෙල් එක ඔයාට උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ කියන අපේ හැමේ තියෙන කොලජන් මට්ටම වැඩි කරගන්නත් පුළුවන්, අපේ හැමේ තරුණකම රැකගන්නත් පුළුවන් හනෑට ජෙල් එක හදාගන්න විදිහ ගැන තමයි මම දැන් මේ කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ජෙල් එක හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. ඔයාට මුලින්ම ඕන වෙනවා හනෑට මේස හැඳි 3ක් විතර බෙහෙත් බඩු කඩේකට ගියොත් ඔයාට පුළුවන් හනෑට මිල දෙයි ගන්න. ඉතින් හනෑට මේස හැඳි 3ක් ඔයාට අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි, පිරිසිදු ජලය මිලිලීටර 200ක් උමනා වෙනවා. ඒ වගේම විටමින් E කරලකුත් ඕනි වෙනවා. ඔන්න ඔය ටික තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. දැන් මේ ටික හරිබරි ගහලා ලෑස්ති කරගත්තට පස්සේ ඔයාත් මුලින්ම කරන්න ඕනේ හනෑට ටික හොඳට පිරිසිදු කරගන්න එක. හනෑට ටික හොඳට පිරිසිදු කරගෙන පැත්තකින් තියාගෙන ඔයා ඊට පස්සේ කරන්න ඕනේ අර අපි වතුර ගත්ත ප්‍රමාණය තියෙනවනේ, ඔයාට මතකනේ මිලිලීටර 200ක් අපි වතුර ගත්තානේ. මෙන්න මේ වතුර ටිකට අර හනෑට ටික එකතු කරලා මද්ද ගින්දරේ විනාඩි 25ක් ඔයා මුලින්ම මේ දෙක රත් කරගන්න ඕනේ. ඔන්න ඕක තමයි ඔයා මුලින්ම කරන්න ඕන දේ. පස්සේ මෙහෙම රත් වෙනකොට ඔයාට පේන්න පටන් ගන්නවා මේ වතුර එක නිකන් ජෙල් එකක් වගේ වෙනවා. හැරෙන ඔයාට පේන්න පටන් ගන්නවා. අනේ එහෙම වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ ලීප චුට්ටක් ඕෆ් කරන්න. එහෙම ඕෆ් කරගෙන ඔයාට පුළුවන් වතුර එකට අර හනෑට වල තියෙන ජෙල් එක උරා ගන්න දෙන්න. ඊට පස්සේ අන්තිමට ඔයාට කරන්න තියෙන්නේ අපි නිවෙන්න දුන්නු ජෙල් ටික පෙරා ගන්න කරදි කැල්ලකින් වතුර චුට්ටකුත් ඉතුරු වෙලා තියෙනවනේ. ඉතින් මේ ජෙල් එක ඇතුලේ මේ දෙක අපි රෙදි කැල්ලක් තියලා ජෙල් එක විතරක් අපි පෙරලා අර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන අන්තිමට අර අපි ගත්ත විටමින් E කරලා තියෙනවනේ. මෙන්න මේ විටමින් E කරල හොඳට මේ ජෙල් එක ණුනට පස්සේ ජෙල් එකට එකතු කරගෙන මිශ්‍ර කරන එක තමයි අපිට අන්තිමට කරන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි හනෑට ජෙල් එක අපි හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක හොඳට පිරිසිදු කරගත්ත ඔයාගේ මූණට ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා හොදලා ඉවත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේක නයිට් ක්‍රීම් එකක් විදිහට රෑට උනත් පාවිච්චි කරන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ හැමේ තියෙන ස්වභාවික කොලජන් මට්ටම ආරක්ෂා කරගන්න ගමන් අපේ හැම ලස්සන කරගන්න අපේ තරුණකම දීර්ඝ කාලයක් රැකගන්න වයසට යාම අඩු කරගන්න පුළුවන් වෙන විදිහේ අපූරු ක්‍රීම් එකක් එහෙමත් නැත්නම් ජෙල් එකක් හදාගන්න විදිහ ගැන මම ඔයාට මතක් කරේ. හරි, ඔය විදිහට තමයි මේ සත්කාරය කරන විදිහ ගැන මතක් කරේ. එහෙමනම් ඉතින් ලස්සන සිද්ධුවකට යන්න තමයි ඊළඟට ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් එවන්න 0718 89 83 83. 11 වෙනි 31යි දැන්.

එකළහයි විනාඩි හතලිස් තුනයි දැන් වෙලාව. ඉතින් ඔය හැඩකාර පතාද දවසින් තව කතා කරන්න ඕට කියල දෙන්න එක්කෝම එක සත්කාරයක් තියෙනවා. ඉතින් එක ගැන අනිවාර්යම මතක් කරන්න ඕන නිසා තමයි මට හිතුනේ දැන් තමයි ඒක කතා කරන්න තියෙන කියල දෙන්න තියෙන හොඳම වෙලාව කියලා. දැන් අපි හැමෝම කැමතිනේ සුදු වෙන්න නේද? සුදු වෙන්න අපි සමහරක් වෙලාවල් වලට මොනවද නොකරන්නේ? එක එක බ්ලීචින් දේවල් අඩංගු වෙලා තියෙන ක්‍රීම්ස් වර්ග අපි කොච්චර නම් පාවිච්චි කරනවද? සමහරක් වෙලාවල් වලට එහෙම පාවිච්චි කළා මේ ඉන්නේ අපිමද කියලා අපිට අඳුරගන්න බැරි වෙන අවස්ථාවල් පවා එනවනේ නේද? ඉතින් අන්න ඒ වගේ දේවල් වලට මූණ නොදී ස්වභාවිකවම ඔයාගේ ලස්සන වැඩි කරන, එහෙමත් නැත්නම් ඔයාගේ ඔය තියෙන සුද තව ටිකක් වැඩි කරන්න, එහෙමත් නැත්නම් ඔයාව නිරෝගීව පැහැපත් කරන්න පුළුවන් වෙන විදිහ ඔයිල් එකක් හදාගන්න විදිහ ගැන මට හිතුර කියන්න ඕන කියලා. ඉතින් මේකේ නම තමයි වයිට් ඉන් බොඩි ඔයිල්. හරි, දැන් මේ බොඩි ඔයිල් එක ඔයාට හදාගන්න අවශ්‍ය වෙන දේවල් ටික මම මුලින්ම කියන්නම්. මේක මේ වයිට්නින් ක්‍රීම් වගේ දෙයක් නෙවෙයි, ස්වභාවිකවම තමයි අපි හදාගන්නේ. නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ කියන දේත් මතක් කරන්න ඕනේ. මේ බොඩි ඔයිල් එක හදාගන්න ඔයාට ඕනේ වෙනවා සුදු පොල් තෙල් මිලිලීටර් 180ක්. ඒ වගේම තල තෙල් ඕනේ අපිට මිලිලීටර් 60ක් විතර, ආමන්ඩ් තෙල් මිලිලීටර් 30ක් ඕනේ. ඒ වගේම පොඩි කෑලි වලට කපාගත් වට්ටක්ක ග්‍රෑම් 200යි, කැරට් ග්‍රෑම් 200යි, බීට්රූට් ග්‍රෑම් 150යි, ඒ වගේම අමුකහ ග්‍රෑම් 20යි, දොඩංගෙඩියක දොඩංගෙදී 4ක විතර පොතු ඔයාට ඕන වෙනවා. ඒ වගේම රෝස පෙති ග්‍රෑම් 100ක් විතර ඕන.

0: මෙන්න මේ දේවල් ටික තමයි මේ බොඩියෝවිල් එක හදාගන්න ඔයාට ඕන වෙන්නේ. මේ දේවල් ටික ලෑස්ති කරගත්තට පස්සෙ ආ මුලින්ම කරන්න ඕනේ පොඩියට කපා ගන්න තියෙන දේවල් කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම ඕනේ. එහෙම පිරිසිදු කරගෙන හොඳට මේ ටික වේලෙන්න දීලා ඔයාට පුළුවන් මුලින්ම කරන්න අර අපි ගත්ත පොල්තල් ටික තියනවානේ මෙන්න මේ ටික ඩබල් බොයිල් කරගන්න. ඊට පස්සේ මේ ටික ටික වෙලාවක් ඩබල් බොයිල් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ තෙල් එකට අර කපාගත්ත වට්ටක්කා, කැරට්, බීට්රූට්, එතකොට අමුකහා, දොඩම් පුතු, රෝසපැති මේ ඔක්කොම එකතු කළා. අපි අර ඩබල් බොයිල් කරගත්ත තෙල් ටික ඔයාට තියෙන්නේ ඔන්න ආයෙමත් සැරයක් මද ගින්දරේ චුට්ටක් මේක තැම්බෙන්න තියන්න. ඊට පස්සේ මේ අපි එකතු කරගත්ත අමුද්‍රව්‍ය හැම එකකම සාරය මේ තෙල් වලට උරා ගන්න ඕනේ. එතකොට මේ තෙල් වල පාට චුට්ටක් වෙනස් වෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් මේ මිශ්‍රණය ලිපෙන් බා ගන්න. ඔන්න ඔය විදිහට තමයි මේක කරන්නේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ මිශ්‍රණයෙන් තෙල් ටික වෙනම පෙරාගෙන ඊට පස්සේ අපි ඒ පෙරාගත්ත තෙල් ටිකට තල තෙල්, ආමන්ඩ් ඔයිල්, එතකොට මේ දේවල් ටික එකතු කරගෙන විනාඩි 5ක් විතර හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක බොට්ල එකකට දාගෙන දවස් 2කට පස්සේ මේ ඔයිල් එක පාවිච්චි කරන්න. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ බොඩි ඔයිල් එක හදාගන්න ඕනේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ පැහැපත්කම වලට ලේසියෙන්ම ගන්න පුළුවන් වෙන ස්වභාවික ඔයිල් එකක් තමයි මේ ඔයිල් එක. ඉතින් ඔයා හැමදාම නාන්න පැය 3කට විතර කලින් ඔයා ඔයාට පහසු ලේසි විදිහකට මේ බොඩි ඔයිල් එක ඇප්ලයි කරලා පැය 3ක් විතර ඉඳලා ඔයාට පුළුවන් වොෂ් කරලා අයින් කරන්න. ඔන්න ඔය විදිහට තමයි මේ බොඩි ඔයිල් එක ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් හරිම ලේසි පහසුවේ හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන් ඔයාට. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ බොඩි ඔයිල් එක හදාගෙන පාවිච්චි කරලා වෙනස ගැනත් කියන මතක තියාගන්න ඕනේ. හරිද? මොකද ඒ දේවල්නේ මට වැදගත් වෙන්නේ. මේකෙන් ඔයාට හම්බ වෙච්ච දේ මොන වගේද? ඒ නිසා හොඳ උත්තරයක් දෙන්නත් මතක තියාගන්න ඕනේ. හරිද? එහෙමනම් ඉතින් පුංචි බ්‍රේක් එකකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. 11:47 දැන් වෙලාව. දිගට මහගෙන ඉන්න ඔයා මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.
1: ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්.
3: මේ අපිට ගන්න සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
2: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න. හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
7: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයා යුතුකම මොකද්ද?
8: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
10: ටෙම්පෝ ටවුන්
9: with ආශි.
11: Check. 89.1

11 විනාඩි 49 දැන් වෙලා. ඔය කියන්නේ මට යන්න වෙලා වැවිලා තියෙන්නේ. එහෙමනම් යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් කරන්න තවත් වැඩ කොටසක් තියෙනවා. මං යනවා පානතුරේට. පානතුරෙන් සරත් මට කතා කරා වයිෆ් මාලා සඳනායක වගේම දුවල දෙන්නයි පුතාලා දෙන්නමයි අපේ ජගත් මහත්තයව එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ජගතුත් මට කතා කරා. ඉතින් ජගතුත් ඔය ටිකම තමයි කිව්වේ. ආලෝකච්චි ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම මට ලස්සන කවියක් දුන්නා. එච්චර මහන්සි වෙලා දෙන කවිය මතක් නොකළ හිටියොත් ඒක ලොකු අපරාධයක් නෙමෙයි. මේ විදිහට තමයි ජගත් මට අද කවිය දුන්නේ. විඩා මනසට පොඩ්ඩක් ඉන්න. දන්නවනේ සමහරක් කලට මම ලියපු දේවල් මටම හොයාගෙන බැරි වෙන වෙලාවල් තියෙනවා. විඩා මනසට ඔසව ඔබගේ වදන් වාගෙම හිනාවයි. රසික අපහට ඔබෙන් ලැබුණේ සෙනෙහසින් පිරි දයාවයි. ඔයා වගේ අය මුණ ගැසෙන්නේ ජීවිතේ එක වතාවයි. රසික ලෝකෙට දෙවියෝ මැවුවේ මනීෂාය ඔයාවයි. අනේ බොහොම ස්තුතියි. ඉතින් හරිම ලස්සනයි. බොහොම ස්තුතියි අපි හැමෝටම මේ විදිහට ලස්සනම ලස්සන කවි දෙනවට. ඒ වගේම සරත් ඔඩම් ගොඩින් කතා කරන අපිවත් ලස්සන සිදුවකට එකතු කරගෙන අපි පරිමාතරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒත් එක මතක් කරන්න ඕනේ කඩලානෙන් ශමිලාව, විලෝරවත්තෙන් ශ්‍රියානිවයි, ඒ වගේම ඇරෙස්ලි අංකර්වයි එකතු කරගෙන ලස්සනම ලස්සන සිදුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සිදුව අහන ගමම් මමත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ගිහිල්ලෙන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. අද ගියාට පුරුදු විදිහට පුරුදු ආදරෙත් අරගෙන හෙට උදේ 10 වෙද්දී මම එනවා ඔයාගේ ළඟට. එහෙමනම් දෙකිට මහගෙන ඉන්න ඕනේ. හරිද? මම ගියාට ඔයාගේ පාළුව තනිකම කාන්සිය නැති කරන්න තවත් කෙනෙක් එනවා සුප්‍රීම් ලන්ච් බ්‍රේක් අරගෙන. ඉතින් ඒ නිසා දෙකිටම ඔය විදිහට මසුන වේ 0.1 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න කියන දේ මතක් කරගෙන එහෙනම් ගිහිල්ලෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. 11:51 දැන් වෙලාව. මම වනේෂා.

0: සුබදාවල කෙටවතුනි වෙලාවද 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ලෝකයේ ඕනෑම දවන්තයෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වැරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික

ආයුෂ බොහෝ වේවා හිතවතුනි වෙලාවද 12යි විනාඩි 8 FM 89.1 89.3 නෝයම යහගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කියලා දැන් දන්නෝ. ඉතින් සති දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. ඉතින් ඔන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා ඔයාට අපිව බලා ගන්න. අපිව කියන්නේ මාව බලා ගන්නත් හැකියාව තියෙනවා. කොහොමද මාව බලන්නේ? ඔයාට පුළුවන් යන්න TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. අපි ලයිව් ලැබිලා තියෙනවා TikTok පැත්තෙන්. ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා මේ මාව නරඹන්නත් හැකියාව ලැබිලා තියෙනවා. එතක මතක් කරනවා අපේ Facebook pages තියෙනවා, අනිවාර්යෙන්ම follow කරලා තියාගන්න. එතක මතක් කරනවා අපේ Insta page එක තියෙනවා, අනිවාර්යෙන්ම follow කරන්න කියලා. ඔයාට මතක් කරන ගමන් අපේ YouTube channel එකත් subscribe නොකර ඉන්න එපා. subscribe කරලා තියාගන්න. මොකද අපි upload කරන හැම video එකකම full episode එක ඔයාට අපේ YouTube නාලිකාවට ගිහින් බලන්න හැකියාව තියෙනවා කියලා මතක් කරනවා. right, අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. එහෙනම් TikTok live එක පැත්තට එන්න කියලා මතක් කරනවා. අදත් මාතෘකාවක් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් ලොකු ලොකු මාතෘකා අපි කතා කරන්නේ. හරි සරල හරි පොඩි මාතෘකා තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ පැත්තට කෝල් එකක් දෙන්න. 0112 510 510 අපේ හොට්ලයින් එක ඔන් වෙලා තියෙනවා. 0718 89 83 83 අපේ WhatsApp දුරකථන අංකේ ඔන්න දැන් ඔන් වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපි ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්නවා. අද මාතෘකාව තමයි හොඳ අවසානයක් සහ හොඳ ආරම්භයක්. හොඳ ආරම්භයක් සහ හොඳ අවසානයක් අපේ ජීවිතේ දේවල් වලට තියෙන්න ඕනේ. ඔයාලත් එහෙම තිබිලා තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. අපි කතා කරමු. වෙලාව දවල් 12යි විනාඩි 10යි. සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්.

0: මේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.2 Supreme Radio

0: නොමැවතින සිංදුවෙක්ක මව දෙකක් එකතුකට සුප්‍රීම් ලච් මේන්
1: අයිබෝන් හිතෝතුනී වෙලාව දවල් 12:25 පහයි දැන් එෆ් එම් 89.1 89.3 න් ඔයාම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කියලා දන්නවා ඉතින් සති දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට පුළුවන් පැය දෙකක් එක දිගට ලස්සනම ලස්සන සින්දු ටිකකට ශ්‍රවණය කරන්න අහන්න ඉතින් අපි කවුරුත් දන්නවා ඉතින් ලන්ච් ටයිම් එක කියලා කියන්නේ ඉතින් මේ අපි පොඩ්ඩක් අර වැඩ කරන වෙලාවෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න වෙලාව ඉතින් ඒ බ්‍රේක් එකේ ලන්ච් බ්‍රේක් අහන්න ඕනෙයා මොකද මේ අර පොඩි හරි නිදිමතක් පොඩි හරි කම්මැලි ගමක් තියෙනවා නම් පොඩි හරි නිකන් මොකක් හරි නිකන් කම්මැලි ගමක් ඒ වගේ එකක් ගෑවිලා හරි තියෙනවා නම් පොඩ සද්ද වැඩි කරලා සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න එතකොට ඔයාගේ තියෙන කම්මැලි කම හොයා ගන්නවත් බැරි වෙන නිදිමතක් එහෙම තියෙනවා නම් ඒවත් නැත්තරම නැතිලා යනවා රයිට් අද අපි මේ කතා කරන්න හිතුවේ මේ ඕනම දෙයක හොඳ ආරම්භයක් වගේම හොඳ අවසානයකුත් තියෙන්න ඕනේ කියලා අපිට සමහර දේවල් වල අපේ ජීවිතේ හොඳ ආරම්භයක් ගන්න හම්බෙලා නැහැ. සමහර දේවල් වල හොඳ අවසානයක් තියන්න හම්බෙලත් නැහැ. ඒ වගේ දේවල් තියෙනවා නම් එන්න අපි TikTok live එක පැත්තට ඔන්න ඕපන් වෙලා තියෙනවා chat එක. අපි කිසිම බාධා කිරීමක් නැහැ. ඔයාලට පුළුවන් අපිට ඇවිල්ලා කියන්න විස්තර. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 0718-893-893 අපේ WhatsApp number එක ඔන්න වෙලා තියෙනවා. ඒ වගේම අපේ hotline එකත් ඔන්න වෙලා තියෙනවා. මතක් කරනවා කඩලන්නේ ශර්මිලා කතා කරා. ඒ වගේම මත් පොඩි මලිති කතා කරා. හා පුරා කියලා මුලින් මේ දින තමයි කෝල් එක ගත්තේ. ඉතින් තව කීප දෙනෙක් ඉන්න WhatsApp පැත්තේ මතක් කරන්න ඒගොල්ලන්වත් තව ටිකකින්. කොහොමරි ඔයාගේ ජීවිතේ හොඳ ආරම්භයක් වගේම හොඳ අවසානයක් තිබ්බ දේවල් මොනවද කියන්න කැමති නම් අපිට කියන්න කියලා අපි මතක් කරනවා හිතවතුනේ. ඔය කොහොම වුණත් කැකිරි බැලෙන්න හිනා වුණ කෙනෙක් ඉන්නවද ඔයාගේ ජීවිතේ? අමතක නොවනම හිනාව තියෙන කෙනා කවුද ඔයාගේ ජීවිතේ? එහෙම කෙනෙක් ඉඳලා තියෙනවද? මට ඉඳලා තියෙනවා. එයාගේ හිනාව තාම තියෙනවා හැබැයි මම නෑ. එළවදවල 12:27 දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇසේ නොබතුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
6: සතිය දවස් පහේම The Welcome Show අහන්න

0: සුප්‍රීම් රේඩියෝ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta the welcome show
2: anugrahaya
4: suba dawasak
1: aluth vela
5: pahasu vela
6: tagi wedi vela
7: dawasa subai sihina dinai suba dawasak chaathika lotarai mandalaya
8: hitara

සුබ දහවලක් හිතවතුනි. වෙලාව දවල් 12යි විනාඩි 45යි. දැන් ඉතින් අපේ TikTok live එකේ ඉන්න කට්ටිය මතක් කරන්නත් ඕනේ. ෆියසීලියක් අය ඉන්නවා මහරගම් පැත්තෙන් අපිත් එක්ක එකතුලා. ඉතින් අපි යවත් මතක් කරනවා ලොකු දුව ඌෂා, මද්දු සෙව්මි, ඊට පස්සේ චූටි දුව නිමේෂා ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම ස්කාරින් මතක් කරනවා. ඒත් එක්කම රුෂාන් ඉන්නවා අපිත් එක්ක, හන්සන, දේශාන් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ඒත් එක්කම පොඩකින් පොඩකින් ටග්ගල මතක් කරන තිලින් ඉන්නවා, ඉෂානි සඳමාල ඉන්නවා, ෂාන් ඉන්නවා. ඒත් එක්කම නෙලුෂා ජයනිත් අපි වහගෙන බලාගෙන ඉන්නවා. ඒත් එක්කම ෂෙරින් ඉන්නවා, ඔලිවියා ඉන්නවා අපිව අහගෙන බලාගෙන. දැන් කොහොමයි අපිව බලාගෙන ඉන්නේ ඇයිලා? කට්ටි කල්පනා කරනවා ඇති කොහොමද අපිව බලාගෙන ඉන්නේ කියලා. අපිව බලාගෙන ඉන්නේ TikTok live එක පැත්තෙන්. ඔයාලට පුළුවන් හැකි ඉක්මනින් වාර්තා කරන්න TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න Supreme Radio කියලා අපේ TikTok live එක පටන් අරගෙන තියෙනවා. ඉතින් හොර ගෙඩිය වගේ follow නොකර ඉන්නවා. live එක බලන ගමන් අපි flow කරන්න කියලා මතක් කරනවා. අපේ post videos ඔක්කොම බලන්න, යාළුවන්ට දැනගන්න share කරන්න, දන්නේ තියෙද දැනගන්න share කරන්න. දැන් ඒක නෙමෙයි ප්‍රධාන කතාව. දැන් ප්‍රධාන මාතෘකාව තමයි අද දවසේ අපි ඔයගෙන් ඇහුවේ ඔයාගේ ජීවිතේ හොඳ ආරම්භයක් වගේම හොඳ අවසානයක් දීපු ඒව මොනවද? හොඳ අවසානයක් ඔයා දුන්නද? නේ, ඕනම දෙයක් වෙන්න පුළුවන්. රැකියාවක් වෙන්න පුළුවන්, යාළුකමක් වෙන්න පුළුවන්, මිත්‍ර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඕනම දෙයකට, ඕනම ක්‍රියාවකට නේ හිතවතුනි හොඳ ආරම්භයක් වගේම හොඳ අවසානයක් දෙන එක අපේ වැඩක්. ඉතින් බලමුනේ සමහර දේවල් වලට අපිට හොඳ ආරම්භයක් දෙන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ දේවල් වලට අපිට හොඳ අවසානයක් දෙන්න හම්බෙන්නේත් නැහැ. ඒ වුණාට අපිට අර අපිට සැටිස්ෆයි වෙන්න පුළුවන් නේ, අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් අපි ගොඩාක් දේවල් වලට හොඳ අවසානයක් දුන්නොත් නේ. හොඳ ආරම්භයක් නැතුණත් හොඳ අවසානයක් දුන්නොත් අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා මොන මොන වගේ දේවල් වලටද හොඳ අවසානයක් වගේම හොඳ ආරම්භයක් ලබා දුන්න ඉගෙනීම වෙන්න පුළුවන් නේ, ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු එන්න TikTok live එක පැත්තට. TikTok live එකේ ඊශ්‍රායෙල් වලින් එක්කෙනෙක් ඉන්නවා, එයා දාලා දෙන අකුරු ටික මට හොයාගන්න බෑ. ආරයිට්, NP කුමාර, ආයි බොවන් කුමාර. කුමාරවත් අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒත් එක මතක් කරන්න ඕනේ ප්‍රියන්ත අපි වහගෙන ඉන්නවා. අපිට WhatsApp පැත්තට message එකක් දාලා දිනවා. ලක්ෂ්මන් එකතු කරගන්නවා බොහොම ආදරෙන්. ඒත් එක්කම අපි එකතු කරගන්නවා සමර සිංහ.

පිළියන්දල පැත්තෙන් වෙන්න ඕනේ. ඒත් එක්කම නිෂාන් ගල්පාතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අනුරාධ පිටකොටෙන් අපි වහගෙන ඉන්නවා කියලා දාලා තිනවා ෂොප් එකේ. දීප්ති කුමාර අපි එකතු කරගන්න බොහොම ආදරෙන් මොරටුව පැත්තෙන්. ඒත් එක්කම රමණී ඉන්නවා අපි වහගෙන බලාගෙන. ඒත් එක්කම තම නමක් නැති එක්කෙනෙක් නම කියන්නකෝ කියලා. නම කියන නම දාලා නෑනවා. රයිට්. භාෂිත් ඉන්නවා අපිත් එක්ක අහගෙන බලාගෙන. ඉතින් මේ විදිහට කටි ඔක්කොම එකතු කරගෙන අපි යන්න හදන්නේ. ලස්සන සින්දුවක් ගන්න අපි යනවා ඊළඟ පැයට. අද දවසම ඔයාට ලස්සනම ලස්සන ක්ලාසික සින්දු ටිකක් අහන්න පුළුවන්. අද දවසේ වැඩිපුර අපිට ප්‍රතිචාර හම්බෙන්නේ මේ අපි ටිකක් වැඩිමහල් කට්ටියකින්, වැඩිමහල් කට්ටියකින්, වැඩිහිටියන්ගේ. අපි ලස්සන කවියකුත් තියෙනවා කියන්නේ අපේ ජගත්ගේ. ඒක ඊළඟ පැයද කියන්න. දිගටම අහගෙන ඉන්න.

0: සුබදාවල හිතවතුන ෆෙමසුන වේදශමකෙන් අසුන වේදශම තුනෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙනින වෙලාව දවල් එකයි දැන්.
1: ජීවිතයේ සෙහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ.

0: ලෝකෙ ඕනෑම දවන්තයෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වැරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිවන් සුබදහවල හිතවතුනි අලුත් පෑකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. වෙලාවද බල් එකයි විනාඩි 11යි හිතවතුනි එකේ පෝලිමක් තියෙනවා. ඉතින් වෙලාව දබල් එකයි විනාඩි 11දී අපි මතක් කරන්න යන්නේ අපේ TikTok live එකට එන්න. Supreme Radio කියලා search කරන්න අපේ TikTok live එක පටන් අරගෙන තියෙනවා. එතකම මතක් කරන්න ඕනේ අපේ Insta page එක තියෙනවා, අනිවාර්යෙන් follow කරලා තියාගන්න. එතකම අපේ YouTube නාලිකාව YouTube channel එකත් follow කරලා තියාගන්න කියලා වාට මතක් කරනවා. ඉතින් අද දවසේ අපි කතා කරලේ මේ අපි ජීවිතේ කරන දේවල් වල. අපි ජීවිතේ එක එක දේවල් කරනවන්නේ නේ. යාළුකම් ඇති කරගන්නවා, මිත්‍ර සම්බන්ධතා ඇති කරගන්නවා, ආදර සබඳතා ඇති කරගන්නවා, ඉගෙන ගන්නවා, ජොබ් කරනවා නේ, රස්සා කරනවා නේ, වෘත්ති එක එක වෘත්තියන් වල නියලෙනවා නේ. ඊට පස්සේ එක එක දේවල් පටන් ගන්නවා නේ, විවිධාකාරයේ දේවල් පටන් ගන්නවා නේ. ඉතින් අපි කරන හැම දෙයකටම මම මේක ඇත්තරම දැක්කේ මේ පොඩි වාක්‍යයක් මම දැක්කා හිමිදිරි උදෑසන මුණු පොතේ සටහන් කරලා තියෙනවා. මේ අපි කරන කියන හැම දෙයකම හොඳ ආරම්භයක් වගේම හොඳ අවසානයක් තියෙන්න ඕනේ. මම විශ්වාස කරනවා සමහර වෙලාවට අපි ජීවිතේ පටන් ගන්න දේවල් වලට හොඳ ආරම්භයක් නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් හොඳ අවසානයක් තියෙන්න ඕනේ. ඒකේ යාළුකමක් වෙන්න පුළුවන්, අපි යාළුකම අතාරිනවා වෙන්න පුළුවන්. හැබැයි මේ යාළුකම අතාරිනකොට හොඳ අවසානයක් තියාගන්න, හොඳ මතක ටිකක් තියාගන්න කියලා මම මතක් කරනවා. ඒ සමහර යාළුකම් නම් ඉතින් අවසන් වෙන්නේ හොඳ මතකයක නෙවෙයි. ඒකත් මම දන්නවා. නේ මටත් ඒ වගේ අද්දකීම් තියෙනවා. කොහොම වුණත් අපි ජීවිතේ කරන දේවල් වලට හොඳ අවසානයක් තියාගන්න පුළුවන් නම් ඒක සෑහෙන වටින දෙයක්. එනිස උත්සාහ කරන්න පුළුවන් නම් හැම වෙලෙම හොඳ අවසානයක් තියෙන අපිට හම්බෙන හැම කෙනෙක් එක්කම හොඳට ඉන්න හොඳ අවසානයක් ඒගොල්ලන්ට දෙන්න. එතකොට ඒගොල්ලොන්ගේ මතකේ සදාකල් ඒක රැඳෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් අපිට පානදුරේ අලුමුබුල්ල පැත්තෙන් ජගත් හරි ලස්සන කවියක් එව්වා. මෙන්න මෙහෙම එව්වා. අද හරි ලස්සන සින්දු ටිකක් ප්ලේ වෙනවානේ. බදාල වෙන්ස්ඩේ කියලා කියන්නේ කොහොමත් ක්ලාසික් සින්දු ප්ලේ වෙන දවසක්. ඉතින් කොහොමද දෙන සින්දු පාර කියලා වැඩක් නැහැ. මැක් නැත්නම් ලන්ච් බ්‍රේක් අහලා වැඩක් නෑ. මැක්ල වගේ සුපිරි කොල්ලෝ රටේ ගොඩක් නෑ. ලන්ච් බ්‍රේක් ඇහුවොත් නම් කිසිම ලෙඩක් නෑ. හිතවතුනේ මොහොතක සුව දෙන ප්‍රහණ යන්නේ ප්‍රියා සූරිසේන මහතයව අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා, සීවත් කරනවා. අපිට අහන්න අපිට විනෝදචාරක ඇද්දි අපිට කියන්න ලස්සන සිඳුරි ගත්තීලා ගියා. අපි ගෞරව කරනවා. වෙලාව දවල් 1:14 දීර්ඝ මහගෙන ඉන්න දවල් 2 වෙනකන් මං ඉනෝ මේ පැත්තේ.

0: අවසාන ප්‍රශ්නය. ආච අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: අසු නවයයි තුන. Supreme Radio.

Sunavia in Ekran, Sunavia in Tuna. Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා
2: හරි සුවබර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
2: රසපිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
9: Supreme Radio.
10: 9.1

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
9: the welcome show
6: anugrahaya
10: nlp hadahana lankave wedima thaki dena thaki avastha wedima lutraya nlp hadahana obat adama nlp hadahada bala ganna
11: nonawathima sindu ekka paya dekak oka digata supreme lajmay
12: හිතුතුන වෙලාව දවල් එකයි විනාඩි 45 දැන් අපිට යන්න තමයි වෙලාව උදා වෙලා තියෙන්නේ. ඉතින් මංගර කිව්ව වගේ ජීවිතයේ ඔයා කරන බොහෝ දේවල් වලට පුළුවන් නම් හොඳ ආරම්භයක් ගන්න, හොඳ ආරම්භයක් අරගෙන කොහොම හරි හොඳ අවසානයක් ලබා දෙන්න. ඒක රැකියාවක් වෙන්න පුළුවන්, ඒක මිත්‍රත්වයක් වෙන්න පුළුවන් නේ, ඕනේ වැඩක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් හරියට කරලා හොඳ අවසානයක් ලබලා දෙන්න නේ. ඒක ප්‍රේම සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් නේ. අපේ ජීවිතේ අපිට කරන්න තියෙන හැම දෙයකම අවසානයක් තියෙනවා. ඉතින් ඒ අවසානය හොඳ අවසානයක් කරගත්තොත් අපිට අපේ ජීවිතේ ඉන්නවට වඩා සතුටින් ඉන්න පුළුවන් කියලා මට හොඳටම ෂුවර්. එසේ නම් හිතවත යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. හෙටත් හරියටම දවල් 12ට එනවා සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අරගෙන දිගට මහගෙන ඊළඟට සින්දු කැෆේ අරගෙන නිමේෂ් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් පටන් ගත්තු හැම දෙයකටම හොඳ අවසානයක් ලබා දෙන්න, පටන් ගන්න ඉන්න හැම දෙයකටම හොඳ ආරම්භයක් වගේම හොඳ අවසානයක් ලබා දෙන්න වග බලා ගන්න. ගිහින් නම් සුබ දවසක්. මං මැක්.

0: good afternoon ද වෙලාව දවල් දෙකයි
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

சிந்து கஃபே. දවල් දෙකයි විනාඩි 6යි දැන් වෙලාව. අයිබෝවන් ගුඩ් ආෆ්ටර්නූන්. මේ මාසේ 6 වෙනි බදාදා දවස තමයි ඔයයි මමයි මේ විදිහට ඉන්නේ. ඉතින් ඔන්න සුපුරුදු විදිහට අපේ කැෆේ එක ඕපන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න බිඳුව 112 510 510ට කෝල් එකක් දීලා. ඒ වගේම බිඳුව 718 89 3 89 3ට මේ පැත්තට WhatsApp message එකක් දාලා ඔයාට මගේ පැත්තට එන්න පුළුවන්. එතකම www.supremeradio.lk කියන අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් දහන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් අපේ TikTok live එක පැත්තට එන්න. තාම Supreme Radio අපේ අපිව TikTok වලින් ඔයා follow කරලා නැත්නම් ඉක්මනට follow කරන්න. මොකද follow කරාට පස්සේ අපි live ආපුවම ඔයාලට notification එකක් එනවා. Hi hi live එකක් ඇවිල්ලා ඉන්නේ. Live එකට enter enter කියලා. එතකොට ටග් ගාලාට එන්න පුළුවන්. එහෙනම් ඉතින් ඕන අද තවත් එක බෙදා ගන්න වසබර කතා ගොඩක් එක්ක තමයි මම ඇවිල්ලා ඉන්නේ. සින්දු ගොඩකුත් තියෙනවා බදාදා කියලා කියන්නේ විශේෂයිනේ නේද? අපේ ප්ලේලිස්ට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා නේද? විශේෂ වෙලානේ තියෙන බදාදා. අපි ක්ලාසික සින්දු තමයි ඉතින් බදාදා දවසේ ප්ලේ කරන්නේ. 70 80 90 දශක වල සින්දු තමයි අපි ප්ලේ කරන්නේ. ඒක නිසා ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. සින්දු නම් මොනවාද නේද අනේ? ඒක තමයි කියන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා බහක් නැතුව කැෆේ එකේ වැඩ ටික බලන්න ඔබ අහන් ඉඳ හවස 4 වෙනකන් මනිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ලෝකේ ඕනෑම දවන්තෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වැරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාරක යන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
4: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවලම දවල් දෙකයි විනාඩි 16යි.
2: සුබ දවස
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: ඇගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ලොව සුන්දරතම පාරාදීසේ.
6: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උතුම් යම් සත්‍යයක්.
5: Travel with Supreme.
6: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.
8: අසුනාවේයි එක. අසුනාවේයි තුන.
5: Supreme Radio.

අපි මොකරේ ෆිල්ම් එකක් බලනකොට අපි ගොඩක් ආසයිනේ පොඩ්ඩක් මේ රෑට වගේ බලනවා නම් ලයිට්ස් දාලා තියෙනකොට ඇත්තටම මඩනම් ටීවී බලන්න හරිම අපහසුයි. ඒක හොඳ නෑ කියලා මම දන්නවා. ඇස්වලට ඒ වුණාට පොඩ්ඩක් අර ලයිට් ඔෆ් කරලා ඊට පස්සේ මොන හරි පොප්කෝන් එකක් හරි මොන හරි ස්නැක් එකක් හරි කකා තනියමත් නෙමෙයි තව යාළුවෝ සෙට් එකක් එක්ක එහෙම බලනකොට අර අපි බලන ෆිල්ම් එක ෂුට් එකක් අපිට දැනෙනවා වැඩි නේද? ඒ ෆිල්ම් එක අපිට ෂුට් කරන ඒ ෆිල්ම් එකේම අපි නිකන් මොමන්ට් එකේම අපි නිකන් ඉන්නවා වගේ කියන ෆීලිං එකක් අපිට එනවා නේද? ඉතින් අපිට පුළුවන් අපේ තියෙන සම්පත් වලින් තියෙන අපේ gedara සම්පත් වලින් ඔය වගේ අර අපිට දැනෙන විදිහට මේ අපේ gedarat නිකන් හරියට ෆිල්ම් හෝල් එකක් විදිහට හදාගෙන ෆිල්ම් එකක් බලන්න ඉතින් අපිට පුළුවන් ඉතින් ලද සම්පත් වලින් ප්‍රයෝජනෙ ගන්න නේද? හරි, දැන් මම ওই කතාව කියන්න හේතුව මම කියන්නම් තව ටිකකින් ඇයි මං එහෙම කිව්වේ කියලා ඒ වගේ කතාවක්. කොහොම හරි මේ මැයි මාසේ 20 වෙනිදා ඔන්න රිලීස් වෙනවා The Boys TV series එකේ පස්වන සීසන් එකේ The Boys පස්වන series එකේ සීසන් එකේ මේ අන්තිම එපිසෝඩ් එක 8 වෙනි එපිසෝඩ් එක රිලීස් වෙනවා මේ TV series එකේ. ඉතින් මේක පොඩක් ස්පෙෂල් වෙලා කරලා තමයි මේගොල්ලෝ මේක රිලීස් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ලෝක පුරා තියෙන 4DX සිනමා ශාලාවල් වෙත තමයි මේගොල්ලෝ මේ Amazon ආයතනය තිරණය කරලා තියෙන මේ TV series එකේ ෆයිනල් එපිසෝඩ් එක රිලීස් කරන්න. ඉතින් ඒක රිලිස් කරන්නේ දැන් සාමාන්‍ය ෆිල්ම් එක මැයි 20 නම් මැයි 19 ෆිල්ම් එක රිලිස් වෙන දවසට කලින් දවස් තමයි මේගොල්ලෝ ඒක රිලිස් කරනවා කියලා දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ලෝකේ පුරා තියෙන 490කට ආසන 4DX සිනමා ශාලා වෙත ඔන්න අන්තිම එපිසෝඩ් එක මේ මාසේ 19 වෙනිදා රිලිස් වෙනවා. කට්ටිය රෙඩි වෙලා ඉන්න හිටියට වැඩක් නැහැ. හේතුවත් මම පස්සේ කියනන් ඉන්නේ ජුටා. ඉතින් ඇත්තටම මේ 4DX සිනමා ශාලා කියලා කියන්නේ අපි දකින මේ 3D හරි IMAX හරි මේ සිනමා ශාලාවලට වඩා හාත්පසින්ම ගොඩක් වෙනස් සිනමා ශාලාවක් තමයි 4DX කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ෆිල්ම් එක බලනකොට දැන් අපි ඇත්තටම 3D ෆිල්ම්ස් බලලා තියෙනවා ෂුට්ටක් නේද? හැබැයි 3D වලටත් වඩා මේ 4DX කියන සිනමා ශාලාවල් ගොඩක් විශේෂයි. මොකද ඒකට හේතුව තමයි ෆිල්ම් එක බලන අතරතුර ප්‍රේක්ෂකයාට මේ ෆිල්ම් එකේ ඇතුළේ නිකන් අපි මේ ඇත්තටම මේ ෆිල්ම් එකේ ඇතුළේ ජීවත් වෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. මොකද ඒ ඇත්තට මේ සීන් එකට අදාළව අපි දැන් ෂීට් එක නිදගෙන ඉන්නේ මේ අපි ඉඳගෙන ඉන්න ආසනේ හෙල්ලෙනවා. එතකොට නිකන් හුලං දැන් මොකක් හරි එපිසෝඩ් එකක දැන් මොකක් හරි ෆිල්ම් එකේ හුලං සීන් එකක් තියෙනවා නම් අපිටත් නිකන් හුලං වැදෙනවා වගේ දැනෙනවා. සීතල දැනෙනවා, උණුසුම දැනෙනවා. ඉතින් මේ විදිහට අර මේ අර දැනීම් සියලුම දේවල් ටික අත්දැක කරගන්න පුළුවන් විදිහ තමයි ඒවා ලබා ගන්න පුළුවන් වුණ විදිහ තමයි මේ 4DX සිනමා ශාලා මේ තාක්ෂණයත් එක්ක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මං කිව්වනේද මේ රෙඩි වෙන්න කියලා බලන්න. හැබැයි අපිට 4DX සිනමා ශාලාවකට යන්න විදියක් නැහැ. මොකද ඒකට හේතුව ලංකාවේ තාම 4DX වර්ගයේ සිනමා ශාලාවක් නැති නිසා. ඉතින් ඕනනම් අපිට ළඟම දින එකට යන්න පුළුවන්. ඉන්දියාවේ තියෙනවා 4DX සිනමා ශාලාවක්. ඉතින් වාට ඕනනම් ඉන්දියාවට ගිහලා බලන්න පුළුවන්. බලමු ඉස්සරහට අපේ රටේ 4DX සිනමා ශාලාවක් හැදේද කියලා නේද? අපිටත් ඒ ෆිල්ම් එක ඇතුළෙම ෆිල්ම් එක බලන ගමන් ෆිල්ම් එක ඇතුළෙම ජීවත් වෙනවා වගේ කියන ඒ මොමන්ට් එක දැනන්න පුළුවන් වෙන විදියක් ලැබෙන්න කියලා අපි ඉස්සරහට ප්‍රාර්ථනා කරමු. කොහොමද ඒ වගේ 4DX සිනමා ශාලාවක කන්චරින් වගේ බලන්න තියෙනවද? අම්මෝ කට්ටිය පණ එපා කියලා දුවයි ෆිල්ම් එක බලන එක කෙසේ වෙතත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔන්න ද බොයිස් ෆයිනල් එපිසෝඩ් එක රිලීස් කරන්න ලැස්ති කරලා තියෙන. එහෙනම් ඉතින් මේ වගේ රස කතා දැනගන්න මොකක්ද කරන්න ඕනේ? කොහොමද TikTok live එකේ කට්ටිය හයියෙන් සදිර කියන්න? හරිද හරි. සදේ දවස් පහේම දවල් දෙකට සිද්ද කැපේ අහන්න. අපි යනවා සින්දුවක් අහන්න. දවල් දෙකයි විනාඩි 23යි දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
3: පිටරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: Number 20
7: සායම් කිරිල්ලි කොහේ කින්දෝ
6: Number 5
8: සාඩි කේ පොල්සා කවි මැච් කියා රේ
6: Saturday weekend එක happening කරගන්න
2: එතම බෙදාතොර ජනප්‍රිය සින්දු
9: Oh god
2: එක දිගට එක පැලට සින්සුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
5: Supreme Radio Radio Super Hits 20 with Hasita
0: Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

නවල් දෙකයි වෙනාඩි 37යි දැන් වෙලාව. ඔන්න මම කියන පොඩි වදනක් අහන් ඉන්නකෝ. කට්ටිය සිලෙක්ට් කරන්න මොකක්ද මේ ලැන්ග්වේජ් එක කියලා. හොඳද? යේ ධර්ති යේ අම්බර් ජබ්සේ තේරා මේරා ප්‍රේම හේ තප්සේ. දන්නවනේ මේක හින්දි ලැන්ග්වේජ් එකෙන් කියපු මං ඩයලොග් එක, පොඩි ටැග් ලයින් එකක් වගේ. ඉතින් මේ අපේ රට කියන්නේ, ශ්‍රී ලංකාව කියලා කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් ගොඩාක් පොහොසත් වෙච්ච හරිම ලස්සන රටක්නේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ. නේද? අපි දන්නවා අපේ රටට ගොඩාක් ඔය මේ ඉන්දියාවෙන් හොලිවුඩ් වල සමහරක් ලොකේෂන්ස් වලට අපේ රටේ එනවා ඔය ෆිල්ම් ෂූට් කරන්න, එක එක වැඩවලට ඉතින් අපේ රටට එනවා. ඒ විදිහට ආපු ගමනක ඔන්න මේ අපේ රටේ දැන් ලස්සන දියරි ගොඩාක් තියෙනවානේ. නේද? දැන් බෝපත්තැල්ල දන්නවද? ඔකෝ බලන්න, බෝපත්තැල්ල බලන්න ගිහින් තියෙන කට්ටිය ඉන්නවා නම් TikTok live එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, මම කියලා. ඉතින් මේ බෝපත් ඇල්ලේ රෝගත කරපු, බෝපත් ඇල්ලේ ෂූටිං, ඒ අවට ලොකේෂන් එකක ෂූටිං කරපු ෆිල්ම් එකක් තමයි ප්‍රේම් කියලා කියන්නේ. දැන් මම අර කලින් කිව්වේ ප්‍රේම් ෆිල්ම් එකේ ටැග් ලයින් එකක්. හොඳද? ඉතින් කොහොමද මේ ෆිල්ම් එක ගැන කතා කරන්න හේතුව, මේ ෆිල්ම් එක රිලීස් වෙලා ඔන්න දැන් මේ වෙනකොට අවුරුදු 31ක් සම්පූර්ණ වෙලායි තියෙන්නේ. ඉතින් අර හිත් පුරා හදවතේ දෝරේ ගලන ප්‍රේමයකින් සන්තර්පණය වෙන්න ආත්මයක් මදිලු. ආත්ම මේ හතක් ඕනේ නැහැලු. ඉතින් ඒක තමයි මේ කතාවේ තේමාව. මං හිතන්නේ ඒක තමයි හින්දි වලින්ම කිව්වේ. ආත්මයක් මදිලු, ආත්ම හතක් ඕනේ කියලා තමයි කියන්නේ. ආදරේ ගැන තමයි නේද කියන්නේ? ආදරේ මහා මෙරක් වගේ. හරි. ඉතින් කොහොම හරි මේ කතාව අපේ මේ තේමාවට වගේම භාරත සිනමාවටත් ගොඩාක් වැදගත් වෙච්ච චිත්‍රපටියක් තමයි මේ ප්‍රේම් චිත්‍රපටිය. මොකද අදටත් බොලිවුඩ් වල අංක එකේ රංගන ශිල්පිනියක් විදිහට වැජපෙන සම්මානනීය නිළියක් තමයි තාබු කියලා කියන තාබුගේ පළවෙනි ෆිල්ම් එක තමයි මේ ප්‍රේම් මූවි එක. ඒ වගේම අදටත් දක්ෂ රංගන ශිල්පියෙක් වන සංජය කපූර්ගේ පළවෙනි චිත්‍රපටිය තමයි මේ ප්‍රේම් හින්දි චිත්‍රපටය. ඒ වගේම තමයි මේ චිත්‍රපටියේ මේ මං අර කලින් කිව්වා වගේ බෝපත් ඇලි මං කියන ලොකේෂන්ස් වලට මේගොල්ලෝ ෂූටින් වලට ඇවිත් තියෙනවා කියලා. ෆිල්ම් එකේ දර්ශන සීන්ස් ෂොට්ස් කිහිපයක්ම තියෙනවා අපේ ලංකාවේ බෝපත් ඇල ආශ්‍රිතව රෝගත කරලා තියෙන. ෆිල්ම් එක බැලුවොත් ඔයගලන්ට මීටර යා රයිට් රයිට් ඔය ආවට තැන් වල තමයි අපිට දන්නේ. ඉතින් අපිට අපි ලංකාවේ තනයි දකින්නකොට ටග් ගාලා ඔලුවට ක්ලික් වෙනවනේ ලංකාවේ ලොකේෂන් එකක් දකින්නකොට. නේද? වටපිටාවේ දේවල් ටිකක් දකින්නකොට ආවක ලංකාවේ ඔක ලංකාවේ කියලා අපිටම කිව්ව හැකිනේ නේ. අන්න ඒ වගේ පොඩ බලලා බලන අඳුර ගන්න පුළුවන්ද කියලා මේ ලංකාවේ ෂූටින් කරපු මේ ෂොට්ස් ටික ඔයාට. ඒ වගේම තමයි දැන් මේ ෆිල්ම් එක ගැන මම චුට්ටක් කියන්න ඉතින් දැන් කතා කරපු නිසා සංජය වර්මා දකින්න හීනයක් තමයි මේ සංජයව මේ ගමන එක්කගෙන යන්නේ. හරි. එතකොට දකින්න හීන හබාගෙන හොයාගෙන යන සංජය උන අන්තිමට නතර වෙන්නේ Taman කවුරුත් හීනකින්වත් හිතපු නැති තැනක. ඉතින් ඒ තමයි යාගේ කලින් ආත්මේ පෙම්වතිය ළඟ තමයි නතර වෙන්නේ. ඉතින් මේ තමන් මේ අර ශාන්තු වෙලා ඉද්දී තමන්ගේ ගෝත්‍රික පෙම්වතිය වෙච්ච ලාවි මේ ආත්මේ ඉන්නේ තමන්ට මෙල්ලම් වෙන්න පුළුවන් තැනක නෙවෙයි.

කතාවත් ඔය විදිහට වට මතක් කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. දැන් මම මේ කල්පනා කරේ මොකද්ද මම ඊළඟට අහන සින්දුව කියලා. බලමු මේ සින්දුව හොඳයිද කියලා බලන්නකො. එහෙනම් කරන්න දෙයක් නැහැ. මට හිතුන එක තමයි මම දුන්නේ. 9:41.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome
3: show. අනුග්‍රහය.
5: සුබ දවසක්.
3: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: 89.1 89.3

දවල් දෙකේ විනාඩි 53යි දැන් වෙලාව. ඉක්මනට ඉක්මනට යන්න ඕනේ අපේ TikTok live එක පැත්තට. යාලෝ සෙට් එකේ ඉන්නවා බලාගෙන. ඒගොල්ලෝ මම කොයි වෙලාවෙද මතක් කරන්න කියලා මග බලාගෙන. Right, I think සුපුරුදු විදියට ඉද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ අපේ දනංජන් දිල්හාර. I think ඔන්න අපේ දිල්හාරව තමයි මම ඉස්සලා මතක් කරන්නේ. ඊට පස්සේ ජපාන් වලින් අපේ සසේ ඉන්නවා, ෂෙෆ් ඉන්නවා, සාෂ ඉන්නවා, හිනුදුමෙන්. ඒ වගේම ශ්‍රිෂ්ඨි ඉන්නවා, සඳුන් ලක්ෂාන් ඉන්නවා, හර්ෂ කුමාර ඉන්නවා, ක්‍රිෂාන්ත් ඉන්නවා කුවේට් වලින්. ඒත් එක්කම සයන්තන් ඉන්නවා ස්විස් වලින්, ඩ්‍රීම් බෝය් ඉන්නවා නිව්සීලන්ඩ් වලින්. ඒ වගේම ධර්මලිංගම් ඉන්නවා, නෆාෂා ඉන්නවා, ක්‍රිෂාන් මදුරංග ජපාන් වලින් අපිත් එකතු වෙලා ඉන්නවා. ඒත් එක්කම වාහිත් ඉන්නවා මෝල්ඩිව්ස් වලින්. නිමාෂා රත්නායකවත් ඔන්න ගොඩක් ආදරේ මතක් කරන්න ඕනේ. සජී ඉන්නවා මේ පැත්තෙන්, ඔන්න සජී, ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා. ඒ වගේම ප්‍රියසිරි මැසේජ් එකක් එවලා තියෙනවා ලකුදු වෞෂා, මද්දු, සෙවමී, ශිරිදු, නිමේෂාන ආදරෙන් එකතු කරගන්න කියලා අපේ මහරගමින් තමයි ප්‍රියසිරි අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේම නූකා ඉන්නවා, අප්සාන්, ඔන්න ඔයාව ගොඩක් ආදරේ මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම ගයන් මදුසංක, ඔන්න ඔයාවත් මම ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. සුමිත් සිල්වා ඉන්න, සුමිත් ඔන්න ඔයාවත් මම මතක් කරා. ඒ දෙකම අස්වාන්, ඔන්න ඔයාව එකතු කරගන්නවා. අස්වාන්ලා දෙන්නෙක් ඉන්නවා මම හිතන්නේ. ඔන්න අපිට gift ගොඩක් දුන්න අස්වාන්, ඔයාලට thank you so much මට දුන්න gift වලට. හරිද? Right. ඒ වගේම තව කවුද ඉන්නේ? සනන් ඉන්නවා. ඒත් එක්කම නිදු ඉන්නවා, මෙලින්ද ඉන්නවා, නිමයා ඉන්නවා, ඒත් එක්කම සශින ඉන්නවා. මෙන්න මේගොල්ලන්ව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. අපේ ගර්ලියවත් මතක් කරන්න ඕනේ. නිමල් ලක්මාල ඉන්නවා, අපේ කෞෂවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. සලීම් ඉන්නවා, කියාරා ඉන්නවා, රේනු ෆනාන්ටෝ ඉන්නවා, මීදුම, ඔන්න මීදුම ඔයාවත් මතක් කරා. වසීම් ඉන්නවා, චතුරිකා ඉන්නවා, විදු ඉන්නවා, රංග ජයතිලක ඉන්නවා, ඔන්න රංග ඔයාවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒතකම සංජු ඉන්නවා, අචල ඉන්නවා ඩුබයි වලින්, සුරේඛා ඉන්නවා ඩුබයි වලින්, සලීම් ඔන්න ඔයාවත් මතක්. ඒතකම නිලන්ත ඉන්නවා, නිලන්ත ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා. ජා ඇලින් අපේ දේශාන් ඉන්නවා, දේශාන්වත් අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. තක්ෂිලා ඕමාන් වලින් අපිත් එක්ක එකතු වුණා. ඒතකම ප්‍රදීප් ඉන්න, ප්‍රදීප්වත් ඔන්න මතක් කරන්න ඕනේ. සුමීර ඉන්නවා, සුමීර ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම සින්දුවකට ඇඹිලි පිටිය රාමින් කඩේ ඔක්කොම දෙනාව එකතු කරගන්න කියලා කියනවා අනිවාර්යෙන්. මම මේක පුරා ස්පෙෂල් කරලා කියනවා, මොකද මම කැමතිම කෑමක් තමයි රාමින් කියලා කියන්නේ. දැන් අපි ඇඹිලි පිටියට යන්න ඕනේ රාමින් කන්න. මෙහෙට එවන්න බැයිද අපිට රාමින් ප්ලේට් එකක්? මම විශේෂයෙන් නම කිව්ව නිසා අනිවාර්යෙන් එවන්න. හරිද සචියා? දුෂාන් ශාන්, හයි හයි, මලේසියා වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔන්න දුෂාන් අයවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මම එකතු කරගන්නවා. කෞෂි, තවත් කෞෂි කෙනෙක් නේද මේ ඉන්නේ? අනේ කෞෂිලා ගොඩායි. මලීෂා, ඒ වගේම මధుරිකා ඉන්නවා. ඔන්න මధుරිකා ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. අනුරාධ දිසානායක ඔයාවත් මතක් කරා. ඒ වගේම නිකිතා පෙරේරා ඔයාවත් ඊළඟ සින්දුවට මතක් කරනවා. මම සමිත් සිල්වා මට ලස්සනයි කියලා තියෙනවා. බොහොම ස්තුතියි ලස්සනයි කිව්වට. ඒ වගේම කැනඩා වලින් මති ඉන්නවා, දීනා ඉන්නවා, කටා වලින් සඳුන් කවිෂයි. සඳරුවන් ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. හරි, එහෙනම් ඔන්න මේ විදිහට තමයි ආලෝ සෙට් එක ඉන්නේ. හරි, මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි දැන් යනවා සින්දුවක් අහන්න. මතක් කරනවා ඔයාට හවස 4 වෙනකම් ආව අහගෙන ඉන්න කියලා.

0: ගුඩ ඉවෙනින්. දැන් වෙලාව හවස 3යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

හවස 3යි විනාඩි 6යි දැන් වෙලාව. බොලිවුඩ් වලට ගියා, හොලිවුඩ් වලට ගියා, සුපුරුදු විදිහට ලංකාවට තමයි එන ලෑස්ති වෙන්නේ. ලෝකෙ වටේ කියට වැඩක් නෑනේ යන්නේ අපිට අපේ රටවට යන්න බැරි නම්. හා මම ප්‍රශ්නයක් අහන්නද, ලංකාවේ තාමත් ඔයා ගියපු නැති සංචාරක ස්ථාන තියෙනවා නේද? හැබැයි අපිට වඩා ඒව එක්ස්පීරියන්ස් කරලා තියෙනවා පිටරටින් මෙහෙට ආපු ටුවරිස්ට්ලා. දුකයි යහෝ දුක කීරකෙත් එහෙම තමයි අපි බිස්සෙන්නේ නේද? අනේ ට්‍රිප් යන වෙලාවක් නෑ. ප්ලෑන් කරන ට්‍රිප් අපිට අද වැඩෙත් නැහැ. අදත් එහෙම දෙයක් සිද්ධ වුණා. ආයෙ ට්‍රිප් යන්නේ නැහැ අපි. ප්ලෑන් කරන්නේ නැහැ ට්‍රිප් කරේ මං හෙලා දකින්නයි වැඩේ. හරි හරි හරි, දැන් ඒ කතාව ඕනේ නැහැ. කියන්නේ ගිය කතාව මම කියලා ඉන්නම්කෝ. දැන් ඔන්න ඉස්සරහට අපිට එන්න තියෙන අපේ සිංහල සිනමාවේ එන්න තියෙන අලුත්ම අලුත් නිර්මාණයක් ගැන තමයි මේ ඔයාට කියන ලෑස්ති වෙන්නේ. ඒ තමයි අපේ හෙළයේ නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ ජීවන කතාව ඇසුරෙන් ඔන්න නිර්මාණය කරනවා අලුත්ම අලුත් චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයේ නම තමයි නිලි රැජින. මේ ෆිල්ම් එකේ කාස්ට් එක මේ වෙනකොට තෝරගෙන තමයි තියෙන්නේ. ඉතින් මට හිතුණා මේක නදුවත් එක කතා කරන්න ඕනේ කියලා. හෙළ නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවන මේ රැජිනියේ චිත්‍රපටියේ ඇගේ චරිත නිරූපණය කරන්න ඔන්න ජනප්‍රිය නිලි තාරකා වන්නිආරච්චිව තමයි තෝරගෙන තියෙන්නේ. ඒ වගේම මීට අමතරව ජනිත් වික්‍රමකේ, රමිත් විජේතුංග, ක්‍රීඩර්ස් මෙන්ඩිස් අතුරු තවත් ජනකාන්ත, නළු නිලියන් රසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්න තමයි ඔන්න ඉන්නේ. ඉතින් මේ රජිනියේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන විසින්. ජයන්ත ධර්මදාස මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරනවා. දැනට මෙපමණ. ඉස්සරහට මම තවත් මේ ෆිල්ම් එක ගැන අත් එක්ක විස්තර කියනවා. දිගට පහගෙන ඉන්න ඕනේ 89.1 සුප්‍රීම් රේඩියෝ සින්දු කැෆේ. එහෙනම් ඉතින් අපේ අලුත් පැය පටන් ගත්ත ගමම්ම නිසා මම වැඩි කතාවක් කරන්න යන්නේ නැහැ. සින්දුවක් අහන්න තමයි යන්න ලැස්ති වෙන්නේ. කතා කරන්න මට වෙලාව තීරුණේ මම හවස 4 වෙනකම් මෙතන ඉන්න නිසා. හවස 3යි විනාඩි 8යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ලෝකයේ ඕනෑම දවන්තයෙක් මුලින් හිටියේ ආධුනිකයෙක් විදියට. ඒ නිසා වැරදි වෙන එකට බය වෙන්න එපා. නොදන්න දේ අහලා බැනුම් අහන්න වෙයි කියන එකට බය වෙන්න එපා. උපදෙස් අහලා ලැජ්ජ වෙයි කියලා හිතන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
4: තෑගි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අප අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

ප්‍රීම් රේඩියෝ කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
4: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොන්දේකට ඔයිල් උරා ගන්න නැහැ
0: රසපිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
9: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ

0: දවස තුනයි විනාඩි 21යි දැන් වෙලාව. දැන් මම ඉස්සෙල්ලා කතා කරානේ අපේ ඉස්සරහට එන තියෙන අලුත් සිනමා නිර්මාණයක් ගැන. ඒ තමයි මේ හෙළනිලි රජිනිය මාලනී ෆොන්සේකා මහත්මියගේ ජීවන කතාව සම්බන්ධයෙන් නිර්මාණය කරන රජිනියේ ෆිල්ම් එක ගැන මම ඉස්සෙල්ලා කතා කළා. ඉතින් මම ආඩ කිව්වනේ මේ ගැන තවත් විස්තර මම කතා කරනවා කියලා. ඔන්න මම දැන් ඒ ගැන විස්තර කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ ෆිල්ම් එකේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මාලනී ෆොන්සේකා මහත්මියගේ චරිතයට තාරුකා වන්නියාරච්චිව තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ ෆිල්ම් එකේ තව කැරක්ටර්ස් ප්‍රධාන චරිත තුනක් තියෙනවා. මාලනී ෆොන්සේකා මහත්මියගේ චරිතය, විජය කුමාරතුංග මහත්මයාගේ චරිතය සහ ගාමිණී එහෙල සක්විති, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ චරිතය. මෙන්න මේ කැරක්ටර්ස් තුන තමයි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් තුන. ඉතින් දමිත් තමයි විජය කුමාරතුංග මහත්මයාගේ කැරක්ටර් එක කරන්නේ. ඒ වගේම මේ ජනිත් වික්‍රමගේ තමයි එහෙල සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ චරිතය කරන්නේ. ඉතින් මට හිතුණා ගාමිණී ෆොන්සේකා මහත්මයා ගැන අපි දන්නවා ගොඩක් දේවල් දන්නවා අපේ මේ හෙළ සිනමාවේ. විශේෂ ඒ රංගදරයට, ඒ රංගන ශිල්පීන්ට සමකරන්න පුරාන රංගන ශිල්පීන් මෙතුවක් බිහි වෙලා නැහැ, ඉස්සරහට බිහි වෙන්නේත් නැහැ. ඒ අග්‍රගණයේ රංගන ශිල්පිනිය ශිල්පිනියන් තමයි. ඉතින් ඒ වුණාට මට දැන් මේ ඉස්සරහට ෆිල්ම් එකකුත් රිලීස් වෙන්න තියෙන නිසා මේ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මට හිතුණා. වැලි කතර චිත්‍රපටිය අපි හැමෝම දන්නවන්නේ. ඉතින් මේ වැලි කතර චිත්‍රපටිය රඟපාන කාලේ ගාමිණී ෆොන්සේකා මහත්මයයි ජෝ අබේ වික්‍රම මහත්මයයි අතරේ පොඩි හිතමනාපයක් තිබිලා තියෙනවා. ඒක ඉතින් ඇත්තටම ප්‍රසිද්ධ රහසක්. නිකන් රහසක් නෙමෙයි, ඒක ප්‍රසිද්ධ රහසක්. කොහොම හරි මේ වැලි කතර චිත්‍රපටිය අපිට හම්බ වෙන කැරක්ටර්ස් දෙක තමයි ගෝරි මුදලායි සහ ASP රන්දෙනිය. මෙන්න මේ තියෙන කැරක්ටර්ස් දෙක. මේකේ ගෝරි මුදලාරිගේ චරිත කරන්නේ ජෝ අබේ වික්‍රම මහත්මයා. එතකොට ASP රන්දෙනියගේ කැරක්ටර් එක කරන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මයා. හැබැයි ඉතින් චිත්‍රපටියට නම් අර මං කලින් කිව්වා වගේ මේ ආරෝවෙන් කිසිම බාධාවක් සිද්ධ වුණේ නැහැ. මොකද කොහොමවත් මේ චිත්‍රපටියේ කතාවේ හැටියට ගෝරින් මුදලාරි, ASP රන්දෙනියයි ඉන්නේ නයයි පොළගයි වගේ නිසා අමුතුවෙන් ආයේ අර මේ රඟපාන දෙයකුත් නැතුව ඇති දෙන්නට සමහරක් විට. ඉතින් මේ වැලි කතරේ චිත්‍රපටියේ දෙබස් ගැන කතා කරන්නම ඕනි. හරිද? කොච්චර ලොකු විරුද්ධවාදී දෙන්නෙක් වුණත් අන්තිම මොහොත වෙනකම්ම මේ ෆිල්ම් එක ඇතුළේ ගහගන්නේ මොනවරින්ද? වචන වලින්, දේවාස් වලින් තමයි ගහ බැනගන්නේ. අතින් පයින් නෙවෙයි. කොහොම හරි ඔය කාලේ ගාමිණී ෆොන්සේකා මහත්මයා සහ ජෝ අබේ වික්‍රම මහත්මයා අතර තිබ්බ මේ ප්‍රශ්නය ගැන දැන් මීඩියා එකනොත් පොඩ්ඩක් එහෙම මෙහෙම ඉතින් දැනගත්තම අහලා දෙනවනේ. එතකොට ප්‍රවීණ මාධ්‍යවේදී ඒටී රංජිත් කුමාර මහත්මයා මේ ගාමිණී ෆොන්සේකා මහත්මයාගෙන් ඇහුවලු ජෝ අබේ වික්‍රමගේ රංගන හැකියාව ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. එතකොට ගාමිණී ෆොන්සේකා මහත්මයා කියලා තියෙන මෙන්න මේ වගේ උත්තරයක්. නොම්බර් එකේ නළු එක්ක මිනිහා නොම්බර් එකේ නළුවෙක්. මෙන්න මේ වගේ ෆීඩ්බැක් එකක් තමයි දීලා තියෙන්නේ ප්‍රශ්නෙට. ඉතින් අර මොන ප්‍රශ්න තිබ්බත් තමන්ගේ ප්‍රතිවාදියාට දෙන්න ඕන ගෞරවය දුන්න කෙනෙක් තමයි ගාමිණී ෆොන්සේකා මහත්මයා කියලා කියන්නේ. ඉතින් එතුමත් ඇත්තටම නොම්බර් එකේ නළුවෙක් තමයි. ඉතින් එහෙම නළු පෞරුෂ ආයෙත් අපේ ලංකාවේ බිහි නොවුනත් කමක් නැහැ. මොකද ඉස්සරහර හිටියනේ කියලා අපිට හිත හදාගන්න පුළුවන්. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඒ රංගදරයන්ට, ඒ රංගන පෞරුෂයන්ට සම කරන්න පුළුවන් චරිත ඉස්සරහට සමහරක් විට බිහි නොවෙන්නත් ඉඩ තියෙනවා. හරි, දැන් වැලි කතර චිත්‍රපටිය ගැන කතා කරපු නිසා මට හිතන පොඩ්ඩක් මේ ගෝරි මුදලාරිගේ ASP රන්දෙනියගේ දෙබස් ටිකක් පොඩද ෆිල්ම් එක ගැන කියවන් පස්සේ වාටත් මතක් වෙන්නේ නැතිනේ මොන මොන හරි ෆිල්ම් එකේ ඔයා බලපු ෂොට්ස් ටිකක් නේද? ඉතින් පොඩ්ඩක් ආයේ පරණ මතකය ආවර්ජනය කරගන්නත් එක්ක අපි යහමු ගෝරි මුදලාරගේ ASP රන්දිනේගේ පොඩි රණ්ඩුවක් අහගෙන හවස හතර වෙනකන්.
1: බඩු වැඩේ පටන් ගත්ත දවසට හදන්නේ ඇඳන් නෙවෙයි එහෙනම් මිනි පෙට්ටි. කමසගේ මිනි පෙට්ටියත් ලාබෙට හදාගන්න පුළුවන් නේද? මම මැරෙන්නේ නැත මිනි පෙට්ටි එක දාලා වල්ලන්න පුළුවන් විදිහ. අන්දරේ මලා වගේ අද්දක කෙලින් කරගෙන පහුගිය ලෝක මහයුද්ධෙදී ජපාන යුද්ධෙන් පැරදීගෙන එනකොට උන් අමුතු ජාතිය සෝල්ජර්ස්ලා කට්ටියක් හැදුවා. බඩේ බෝම්බ පැඳගෙන සුද්දන්ගේ නැගුවලට පනින්නේ. මං කවදා හරි මැරෙන්නෙත් අන්න එහෙමයි. මගේ ඇගේ කෑලිප්පේනේ රෝලින් හලන්න පුළුවන් විදිහට. දැනුත් තොමසගේ බඩේ බෝම්බ තියෙනවද? බෝම්බ පැඳගෙන ආව නම් මෙච්චර වෙලා බලන්නේ නැහැ සර්. මෙලහකට පැනලා ඉවරයි. තකානියක් ආවේ. මං ආපේකින් සර්ගේ නිඳ කැඩුණා නේද? නිදාගන්න පුළුවන් පස්සේ ආපු වැඩේ කළවර කරගමු. කෙලවර හුඟක් ඈතයි සර්. මේ ගමන පටන් ගත්ත විතරයි. සුබ නැකතකින් ඉඳදී පටන් ගන්න ඇත්තේ නේද? හරිම බලගතු මංගල නැකතක් සර්. ඒ කියන්නේ බලගතු ග්‍රහය තුන් දෙනෙක් එක රාශියකට මුල් වුණු අවස්ථාවක්.
2: සින්දු කැෆේ

0: වෙනමතක් කරන්නම් හවස 3යි විනාඩි 30යි.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
0: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ema udey 7ta
4: The welcome show.
2: Anugrahaya
5: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lutraiya NLP hadahana obath adama NLP hadahada bala ganna
6: 89.1 89.3 Supreme Radio.
7: Supreme Radio.
6: Wagee hande. Wagee rata.

දෙමි ඔබ හින්දා. ඉතින් කවුරුත් ඔහොම තමයි කියන්නේ. ලස්සන සින්දි හින්දි සින්දුවක් ගන්න ඔක්කොම අල්ලලා ඇස්වලා ඉන්නේ කෂ්. ඔයා ෂුන්ඩුවෙන් සින්දුව කිල්ලුව සින්දුව දෙන්නයි හදන්නේ හින්දි සින්දුව දෙන්නයි හදන්නේ හින්දි සින්දුව කෂ්ට දෙන්න හදන්නේ බ්‍රිතාන්‍යයේ ස්ථිර තමයි. මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මොහමඩ් කියනවා මං යාගේ එක්ස් වගේලු බලන්නකෝ එක්ස් වයි සෙඩ් වෙන්න නැති. මොහමඩ් කොහොමද ගියා ඔෆ්ලා ගියා. හින්දි සින්දුවක් මොකයි සසියා හින්දි සින්දුවක් එරාබි හින්දි සින්දුවක් අහන්නයි ලෑස්ති වෙන්නේ. එරෝ එරෝ දිල්තෝ පාගල් හේ වෙයිද? නැත මයික් සොන් වෙලා කියලා කියාගෙන ඉන්නේ පාචිකා මෙතන. මම මේ රස්සාව කරන්නේ අවුරුදු 5ක ඉඳලා. කපිටාගේ ගෑනු සතාගේ නම කුමක්ද? ආශිය. ඈ කවුද එහෙම කිව්වේ? කවුරුන් විසින් කාට කියන ලද්දක්ද? අනේ කෙමින්දි පැරිස් වලින් ඉන්න මරුණි ප්‍රියන්ති වාවත් මතක් කරන්න ඕනි. චමින්ද අයියා කතරගමින් සුපුරුදු විදිහට ඉන්නවා. ඉත එක්කම දමිත් අයියා, නිලුක්ෂ, නුවන්, අනේ තව කවුද කුමාර හේමගේ, ඔයාවත්, රුවලි නොයාවත් මතක් කරනවා භාග්‍යා, සොයිසා බේබි, ඉෂානි, සඳමාලි, ඔයාවත් එකතු කරගන්නවා ඩාලින් ගොඩක් ආදරෙන්. හරිද? රුවල් ලක්මාල් ඉන්නවද? ඉන්නවනම් පොඩි සබ්දයක් දාන්න. මගේ වයස හොයන්න මහන්සි වෙන්න එපා. මං අන්දනවා කියේ. විෂු හයි, කොහොමද මාවත් එකතු කරගන්නකෝ වගේ කියනවා නේ ඩාලින්. විෂු අයව එකතු කරගන්නවා පැටි. ඔය කියපු විදිහට එකතු කරගන්න නැතුව පුළුවන්ද? කපුටාස් මතක් කරන්න එපා කියලා කියනවා. අනේ කපුටාස් ගැන මතක් කරන්න ඕනේ. කපුටාස් හිට ද ප්ලේන්. ආශිය මේ රස්සාවට ගැලපෙන්නේ නැහැ කිව්ව අයට ගාන්න ඕනේ කියලා. ඒක මම පොඩි එඩිට් වර්ෂන් එකක් දුන්නේ. ඒක ඔන්නෑ කියන්න බෑ. රයිට්. කපුටා ගැන කියන්න වෙන මෙහෙමයි. මම ඔයාලට මේ කතාව පටන් ගන්නකොටම කිව්වා අපේ මට වෙච්ච සිද්ධියක්. හරිද? පොඩක් ඉන්න මං කියවනවා කමෙන්ට් පොඩක් ඉන්න. දැන් ඒ කාලේ කපුටා, ඒ කියන්නේ ඒ කාලේ කපුටා වරද්දන්න එපා කතාව හරියට කියන්න. මේ ඒ කාලේ තරුණ, ඒ කියන්නේ තරුණයන් කියලා කියන්නේ. හරිද? ඒගොල්ලන්ගේ ඉතින් මේවා නිකන් කැරේ කාලේ නෙවෙයි. දැනුත් අපි නිකන් මේවා මිත්‍යා විශ්වාස විදිහට හිතන්නේ. කපුටට වෙන වැඩ නැද්ද අපේ ගෙදරට එන මිනිස්සු ගැන බල බල අපේන කී කියා ඉන්න? ඈ එහෙම කියද්දි ඇත්තටම මට හිනාද ගියා. අපේ ආච්චි එහෙම කියනකොට කියන්නේ අනේ කපුට කොහොමද අපිට මෙහෙම කියන්නේ? මේ කපුට කොහොමද කෑ ගහලා කියන්නේ අපේ ගෙදරට නෑ වෙනවා කියලා? එහෙම නේද? හැබැයි ඔයා දන්නවද එදා මට වෙච්ච දේ? එදා එහෙම ඒ කියන්නේ ආච්චි ඇවිල්ලා කිව්වා මිදුලතු ගාලා දාන්න කියලා. මේ ඇත්තටම පැය දෙකකින් විතර අපේ දුරින් නැමෙන මාම කෙනෙක් ගෙදර ආවා. හරිද? මම ඒත් කල්පනා කරා ඇත්තටම කපුටා ගෑ ගැව්වේ අපේ මාම එනවා බව දැනিলাද නැත්නම් මේක නිකම් නිකම් අහම්බයක්ද කියලා. හරිද? අපේ සිංහල සමාජයේ කපුටා කියන්නේ නිකම් නිකම් කුරුල්ලෙක් නෙමෙයි. කපුටාත් එක්ක බැඳුණු විශ්වාස ජනප්‍රවාද සෑහෙන ප්‍රමාණයක් අපේ සංස්කෘතිය ඇතුළේ තියෙනවා. හරිද? ශනි ග්‍රහයාගේ හැමත් නැත්නම් සෙනසුරුගේ වාහනය විදිහටත් මළගිය ප්‍රාණකාරයින්ගේ පණිවිඩකරුවා විදිහටත් කපුටාව සලකනවා. හරිද? ඒ කොහොම වුණත් කපුටෙක් ගෙදර වහලේ හරි මිදුලේ හරි ගහක ඉඳලා දිගින් දිගටම කෑ ගහනවා නම් අදරන් කවුරු හරි ගෙදරට එනවාමයි කියන ලංකාවේ හැම ගෙදරකම වගේ අදටත් කතා වෙන දෙයක් නැද්ද කියන්න? ආ නැද්ද? හා නෑ නැල්ලු. හරි එමුණ දැන් කපුටාස් කියන වෙන කතානේ. හරිද? හැබැයි එහෙම විශ්වාසයක් ඉස්සර කාලේ ඉඳලා තියෙනවා. අදටත් එහෙම තියෙනවානේ. මේ නමුත් අපි මේ කාරණාව දිහා ටිකක් විද්‍යාත්මකව තර්කානුකූලව බැලුවොත් විශ්වය ඇත්තටම අපේ ගෙදරට එන අමුත්තන් ගැන, එම නැත්නම් පුෂ් නොටිෆිකේෂන්ස් එවන්නේ මේ කළු පාට කුරුල්ලව පාවිච්චි කරනවාද නැත්නම් මේක පිටිපස්සේ අපි නොදන්න මොන හරි වෙනත් කතාවක් තියෙනවද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් පක්ෂි විද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට කපුටා කියන්නේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම සත්ත්ව කොට්ටාසයක්. හරිද? එයාලගේ මොලේ ව්‍යුහය සහ ප්‍රමාණය අනුව එයාලට පුදුමාකාර මතක ශක්තියක් සහ නිරීක්ෂණ හැකියාවක් තියෙනවා. කපුටන් නිකම්ම කෑ ගහන්නේ නැහැ. එයාලගේ කෑ ගැසීම් පිටිපස්සේ නිශ්චිත හේතු කීපයක් තියෙනවා. හරිද? අනතුරු අංගයන්, කියන්නේ අනතුරක් ගැන අනතුරු අංගවන්න, එතකොට ආහාරය දැකලා යාළුවන්ට කතා කරන්න, එතකොට තම බල ප්‍රදේශය ආරක්ෂා කරගන්න, නුපුරුදු මූණක් සහ ආගන්තුක දේවල් හඳුනා ගන්න, ඔය වගේ කාරණා ගොඩක් තියෙනවා. ඒක පස්සේ කියන්න. පොඩ පොඩ කතාව නම් ඉතින් අහගෙන ඉන්න. හරිද? තව කපුටාස් ගැන කියනවා වැඩි කේන්ති ගන්න එපා. කපුටාස් කිව්වා මොකද නේ? කපුටාස් හිට ද ප්ලේන් නේ. TikTok අවි ඇවිල්ලා ඉන්නවා. හරි, කතාව තව ටිකකින් කියන්න. සින්දු අහන්නත් ඕනේ නේ. කතාව දිග වැඩි, ඒ නිසා ටික ටික අහගෙන ඉන්න. හරිද? ඊට පස්සේ රුමේනියාව ඉඳලා අපි ආව බලාගෙන ඉන්න ලස්සනට කරනවා අපිත් සින්දුවකට එකතු කරගන්න කියලා සෑම් මට කියනවා. අචින්ත දර්ශන, අචින්ත අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. වෙන දේ හිතා ගන්නත් දැ හිතන දේ වෙන්නේ. මොනාරි කතාවක් කියනවාම තමයි වාඩි කිව්වොත් ඒ වලේ මන්

0: දනවන ගන්නව දෙයක් නෑයිෂ් රයිට් ඉෂාන් ඔයාවත් මතක් කරනවා අපි එමන යන්න හදන්නේ ලස්සනම ලස්සන හින්දි සින්දුවක් අහන්න මට කවියක් දැම්ම චාමල් රත්නායක කවිය ඩිලීට් කරා අපි ආපහු වතාවක් එව්වහම කවිය කියනවා රයිට් සින්දුව හමු අපිනේ මොකද කරන්නේ හරි
1: දවල්වහව සහතරයි විනාඩි 47යි

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: රංග නදීකා යන්න ගියනා යන්න දෙන්න ඕනි ජනපාල උඩවත්ත මහත්තයා තමයි හොඳටම කියලා තියෙන්නේ. අපි තමයි හොඳටම කරේ. හවස 5යි විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Or down.
1: Hatter, hatter.
2: සපයි විනාඩි තුනයි දෙවැනි පැයට ආවා බුදු අම්මේ පුදුම වේගෙන් වෙලා යනවා. ඉතින් මං අල්ල නතර කරන්න මට බෑ. ඉතින් මම කාලෙත් කියන්න බෑ. ඉතින් මම කරන්න දෙයක් නෑ, කමක් නෑ. රයිට්, අපි කතාව කපුටාස් කතාවේ දෙවැනි කොටස කියන්න හදනේ. දැන් සාමාන්‍යයෙන් කපුටෙක්ගේ කෑ ගැසීම පිටිපස්සේ නිශ්චිත හේතු කීපයක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා. එතකොට පළවෙනි කාරණාව විදිහට මට මෙන්න මේ විදිහට ඔයාලට විස්තර කරන්න පුළුවන්. හරිද? අනතුරක් ගැන අනතුරු ඇඟවීමට. මොකක්ද ඒ කියලා කල්පනා කරනවා ඇතිනේ. කපුටන් තමන්ගේ රංචුවට අනතුරක් ගැන දැනුම් දෙන්න විශේෂ ශබ්දයක් පිට කරනවා. ගහක් උඩට වෙලා අවට නිරීක්ෂණය කරන කපුටෙක්ට නයෙක් පිඹුරේ කුකුසෙක් වගේ සතෙක් දැක්කම මේ විදිහට කෑ ගහනවා. ඒක ඔයගොල්ලෝ දැකලා ඇති, අහලා ඇති. රයිට්? තව දෙයක් තියෙනවා, ආහාරයක් දැකලා යාළුවන්ට කතා කරන එක. අපි වගේ තනියෙන් බුදින් නෑ කපුටෝ. මම නම් කෑමක් කපුනවා තනියෙන් කන්නේ, කාටවත් දෙන්නේ නෑ. හැබැයි කපුටෝ එහෙම නෑ. ඒකයි මගේ කපුටයි අතර තියෙන වෙනස. හරිද? ලොකු කෑමක් දැකලා තනියම කන්නේ නැතුව අනිත් අයත් කතා කරන්න කපුටන් පුරුදු වෙලා ඉන්නවා. හරිද? මේ වෙලාවට ඒගොල්ලන් කෑ ගන්න රිද්මෙන් ටිකක් වෙනස්. දැන් අපිට නම් ඔක්කොම කාක්කාක්නේ. හැබැයි ඒගොල්ලන්ගේ කාකු කෑ කුක් એટલે මොකක් හරි වෙනසක් ඇතිනේ. කෑ කුක් කා කා කා ඒ වගේ. අපිට කපුටු භාෂාව තේරෙන්නේ නැතුවනේ කපුටු භාෂාව තේරෙන කට්ටියක් කාලයක් අපේ රටේ හිටියා. තැමත් ඉන්නවද? දැන් ඉන්නවද? දැන් නෑ, දැන් නෑ, දැන් නෑ කපුටු නෑ. රයිට්. මේ ඊට පස්සේ තම බල ප්‍රදේශය ආරක්ෂා කරගන්න. හරිද? වෙනත් රංචුවක කපුටෙක් තමන්ගේ සීමාවට ආවම එයාව පන්න ගන්නත් කපුට මහා හයියෙන් කෑ ගන්න. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ ඒගොල්ලෝ සමහර කපුටු මීටින් තියෙන දකලා තියෙනවා. කපුටු මීටින්. ඊට පස්සේ ඊළඟ දේ තමයි වැදගත්ම දේ. හරිද? නුපුරුදු මුහුණ සහ ආගන්තුක දේවල් හඳුනා ගැනීම. මේක තමයි කපුටගේ තියෙන විශේෂම දේ. හරිද? මේක තමයි අපේ මාර්තුකාවට වඩාත්ම අදාළ කාරණේ. හරිද? කපුටන්ට මිනිස්සුන්ගේ මුහුණ මතක තියාගන්න පුදුම හැකියාවක් තියෙනවා. හරිද? එතකොට දැන් අපේ ඔෆිස් එකේත් අපි කපුටට කන්න දුන්නා. අපි හැම හිතමු ඈ. අපි හැම දෙනවා කියලා හිතනවා. ඒකෝර අපේ බොස්ගේ මූණ මතක තියාගන්නවා. ඊට පස්සේ අපේ සින්දු දාන අයියාගේ මූණ මතක තියාගන්නවා කපුට. කපුට දන්නවා සුප්‍රීමගේ සින්දු දාන අයියා. එතකොට මේ ඉන්නේ අනිපු. මේ ඉන්නේ මෝනින් ෂෝ එක කරන චාමරයා. ඒක කියලා මතක තියාගන්නවා. හරිද? ඒ වගේ පුදුම විශේෂ හැකියාවක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි මේ නිතර දකින පරිසරයට අලුත් යමක් හරි එහෙම නැත්නම් කෙනෙක් හරි එකතු වුණොත් ඒගොල්ලෝ ගැන ගොඩාක් සංවේදී වෙනවා මේ කපුට කියන සතා. ඕගොල්ලෝ නිකමට කපුටෙකුට කන්න බොන්න දීලා බලන්නකෝ මං කියන්නේ මේ කතාව බොරුද කියලා. හරිද? එතකොට මේ අපේ අතීතයේ මුතුන් මුත්තන්ගේ පැත්තට ගියොත් අපේ පැරැන්නෝ මෝඩයෝ නෙමෙයි. ඒගොල්ලෝ ජීවත් වුණේ පරිසරයක හරිම සමීපව. අපිට වඩා ගොඩාක් සමීපව පරිසරයත් එක්ක ජීවත් වෙච්ච කොට්ටාසයක් තමයි අපේ මුතුන් මිත්තු කියලා කියන්නේ. ඉතින් ඒ කාලේ අද වගේ පාරවල් පුරා මිනිස්සු ගැවසුනේ නෑ, ගෙවල් තිබුණේ නෑ, කැලෑවක්ම දෙන්න යනකොට අඩිපාරවල් ආයිනේ ඒකිනකට සෑහෙන දුරින් ගෙවල් තිබ්බේ. හරිද? මේ වගේ නිහඬ පරිසරයකට ඒ ගමට නුපුරුදු ආගන්තුකේ කඩිපාර දිගේ එනකොට මුලින්ම කලබල වෙන්නේ ගස්උඩින් සත්තු. කියන අපිට පේන්නේ නැහනේ. ඉතින් කපුටන්ට මේ නුපුරුදු ආගන්තුකයා තමන්ගේ පරිසරයට තර්ජනයක්ද කියලා සැක හිතෙනවා. අන්න ඒ නිසා අර මනුස්සයා එන දිහා බලාගෙන උඩ ඉඳන් මහා හයියෙන් කෑ ගහලා අනිසන්තුට අනතුරු අඟවන. නැතු අපේ ගෙදරට ඇවිල්ලා අන්න මේ ගෙදරට එනවා ඈ නෑයෝ. එහෙම කියන්නේ නෙමෙයි ඒගොල්ලෝ කෑ ගහන්නේ. හරිද? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සත්තුන්ට අනතුරු අඟවන්න තමයි ඒගොල්ලෝ කෑ ගහලා තියෙන්නේ. හරිද? ඉතින් මේ මිදුලේ වැඩ කර කර ඉන්න අපේ ආච්චිලා සීයලා මේ කපුටගේ හැසිරීම නිරීක්ෂණය කරලා කපුට කලබල වෙලා කෑ ගහන්නේ පාරදීයේ කවුරු හරි නපුරුදු කෙනෙක් එන්න නිසා වෙන්න ඕනි කියන එක ඒගොල්ලෝ තේරුම් ගත්තා. කාලෙත් එක්ක මේක ප්‍රායෝගික නිරීක්ෂණය. කපුට කෑ ගහන්නේ අමුත්තෝ වෙල නිසා කියලා සරල විශ්වාසයක් බවට පත් වුණා. ඔන්න ඔක තමයි කතාව. හරිද? දැන් ඔගේ තව පැත්තක් තියෙනවා. මනෝවිද්‍යාත්මක කාරණා ටිකකුත් තියෙනවා. ඒවට කියන්නේ තව ටිකකින්. දැන් කියන්න බෑ. හරිද? ඒ නිසා තව චුට්ටක් ඉඳලා අහගෙන ඉන්න. තව ෂෝ එක ඉවර කරන්න පැයක් තියෙනවනේ. දැන් ඉතින් කට අරගෙන අහගෙන ඉන්න. ඉදුඩියත් ඔය විදිහටම අහගෙන ඉන්න. ඕකේ. හාවා. සිනා සිංහබාහු. ෆ්‍රෙඩි සිල්වා මහත්මයාගේ කපුටු කාක්කාක් සින්දුව දෙමුකෝ ආශි කියලා අහනවා. බලමු අපි දෙමු. අපි බලමු තිබ්බොත් දෙමු නේද? රූත්. Lovely stories. Hi Ruth, thank you so much. Supreme Radio watching from Melbourne, Australia. Thank you so much. Kazuno avat madak karannoni. Kash kash sindu kanni sinduwata kaputa story yanna villa innawa. Chamara Ratnayaka ge kaviya kiyannai man lassu wenne me welada. Chamara apuru kaviyak mata liwwa. Heela nathi kaviya. Satutai dukai niti peralena sakaya dani. Hari neda man kiwwa. Maraneya medina wallet eke kaasi weni. ළඟින් ඉඳන් ඩෙන් ගතුකම කිරි පැණි මනුසත් ගති නැති මිනිසා මුලා උනි. විනාශයක් අත ළඟ එන බව දැනුණා. අගේ ඉඳන් සමහරු කන ළඟ වැනුණා. දැනුණ තැන්වලින් නිතරම අපි කැපුණා. රුදුරු ලොවක මිනිසුන් වැඩි බණ දෙසුණා. හරි කතාව. මේ ගීතය සුවහසක් බූට් කාලා සිටින ආදරණීය මාගේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මං ඇතුළුව. හවස පහයි විනාඩි 9යි ජීවිතේ තියරිය කරගන්න මේක කවුරු හරි කෙනෙක් එක පාරේ පාරක් 100 පාරක් එපා කියන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන හේතු මොනවද? මෙන්න මේවා හරියට
1: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට

0: Rumba Town with DJ Ashi.
1: Right, okay, දැන් වෙලාව හවස 5:19යි. අපි මේ වෙලාවේ TikTok live එක පැත්තට යන්නයි හදන්නේ. TikTok live එකේ ලොකු queue එකක් තියෙනවා. සමහර අය ඇවිල්ලා එක එක වහනවා. ඉතින් මේ කෙනෙක් මගෙන් ඇවිල්ලා මාර කතාවක් ඇහුවා. එයා මේ queue කතාවට අනුව ඉතින් අපේ channel එකේ දෙන්න තියෙන කරත්ත කවි විතරයි. කරත්ත කවි දෙන්නේ. කලත්ත කවි දෙන්නේ. ඇඩ්ස් විතරයි අපි දාන්නේ. අපේ ඇඩ්ස්නේ තියෙන්නේ. අපේ ඇඩ්ස් ෂෝ. ඕකේ. ෂාස්. හයි ෂාස්. කොහොමද පැටියෝ? ඔයාව ආදරේ මතක් කරා. අපි ගොඩක් කලාවක ඉඳලා දැන් තමයි ආවේ. ෂැන්ඩෝ ඇවිල්ලා ඉන්නවා. ෂැන්ඩෝ ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ චමින්ද ලක්මාල් කතර ලක්මාල් නෑ චමින්ද. ඔයාව එකතු කරගන්නවා. කතරගමින්දලා. සිංහබාහු ඔයාව එකතු කරගන්නවා. කවිජා ලක්මාල් සුපුරුදු විදිහට සුපේෂල ඔයා එකතු කර ගන්නවා. කවිජා මූස් ඔයාවත් එකතු කර ගන්නවා. කැමෙන් සින්දුවක් ඉල්ලනවා අපේ කන්නා. එයාට දෙන්න ඕනේ. බලුපැටියත් ඇවිල්ලා ඉනෝ. බලුපැටියවත් මතක් කරන්න ඕනේ. එතකොට හෙන්ඩ්‍රික්ස් ඔයාවත් එකතු කර ගන්නවා. ඉෂානි සඳමාලි ඔයාවත් එකතු කර ගන්න ඕනේ. කරත්ත කවි නැන්ද? කරත්ත කවි එලා මේවට මම මොනවද එරා කියන්නේ බලන්නකො. මේ කියන කතාව වලට මම මොනවද කියන්නද අප්පා? දෙයියා මුතුරුවනේ මැසේජ් දාන්න කට්ටිය ගොඩක් ඉන්නවනේ. කෂ් සින්දුවක් ගන්න බ්‍රිතාන්‍යයේ සිට කෂ්ව ඉතාම ආදරෙන් එකතු කරගන්නවා. ගමනක් ගිහින් දැන් ඇවිල්ලා තින්නේ. නෝති බබා රුවන් ඇවිල්ලා ඉන්නවනේ. නුවන් මේ නංගි හිනාව වැඩි හොඳේ. හා අඩු කරන්න දැන් මම මොකද කරන්න ඕනේ? හිනාව කපන්නද? හරි කැපුවා. අනේ අගේ හිනා වඩු කරත් අනේ ෂාස් ලොකු රණ්ඩුවක් යනවා මේ අවස්ථාවේදී. ඒ රණ්ඩුවේ සූල මුල බලා ගන්න ඕනනම් ඔගොල්ලෝ යන්න සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා අපේ ලයිව් එකට එන්න. ලයිව් එකේ කට්ටිය ගොඩාක් ඉන්නවා. මං වෙනුවෙන් පෙනී සිටින මගේ ආදරණීය යාළුවෝ සෙට් එකට බොහොම ස්තුතියි. මොකද gedara මේ අම්මගෙන් තාත්තගෙන් එතකොට තමන්ගේ සහෝදරියගෙන් සහෝදරයාගෙන් අහන්න ඕන ප්‍රශ්න ඇවිල්ලා සමහර මිනිස්සු අපේ ලයිව් එකෙන් අහනවා. ඒවා ඉතින් මේවා උත්තර දෙන්න බෑනේ අනේ. තව පාරක් කියන්න බබා. ඒකයි ඇත්ත කතාව. සුපේෂල කසුන් දෙන්නම එකතු කරගන්නවා. අපි යනවා සින්දු අහන්න. වැඩි මන අපේ පරිදි ටැබල් සොන් එකක් අහන්නයි ලෑස්තිය. හවස 5:21. කමල් ඔයාවත් එකතු කරගත්තා. හායි

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
2: anugrahaya
4: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutrayya nlp hadahana obath adama nlp hanahada bala ganna

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: ඇයි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ලොව සුන්දරතම පාරාදීසේ.
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උතුම් යම් සත්‍යයක්.
4: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න.

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න. Tempo Town ආශියක්ක.
1: වෙලාව හවස 5:42 අපේ කතාව අවසන් කරන්න ඕනිනේ. පටන් ගත්තොත් ඉතින් කතාවකට අවසානයක් තියෙන්නත් එපේ. මග අතරමං කරලා යන්න බෑනේ නේද? Right. අපේ කතාව දැන් අහන කෙනෙකුට නම් මම පොඩ මතක් කරන්නම්. අද මම කතා කරේ කපුටාස් ගැන. කපුටාස් කියන්නේ පොෂ් විදිහට, නැත්නම් එයාට කියනවා අපි කපුටා කියලා. එහෙම නැත්නම් කාකා.

තහවුරු කිරීමේ නැඹුරුව කියලා. කෙනෙක් හිතලා බලන්න දවසකට කපුට කීපාරක් නම් අපේ මිදුල කෑ ගහනවද නැද්ද? ඒ හැම වෙලාවෙම අමුත්ත වෙන්නේ නැහනේ. නේ? අමුත්ත වෙන්නේ නැති වුනහම අපි ඒ කෑ ගහපේ කමතක කරලා දානවා. හැබැයි කපුට කෑ ගහපු වෙලාවක හම්බෙන් හරි කවුරු හරි ගෙදරට ආවොත් අර අපේ යටි හිතේ තියෙන විශ්වාසයක් දැක්කනේ කපුට කිව්වා හරි. තදින්ම තහවුරු කරගන්නවා. අපි මතක තියෙන්නේ අන්න ඒ වෙච්ච දේ එකම එක සිද්ධියක් විතරයි. කියන්නේ අපිට මතක හිටින්නේ එහෙම ඒ විදිහට. හරිද? ඉතින් මේ අද වෙනකොට සමාජය වෙනස් වෙලා කොන්ක්‍රීට් කැලෑස්සේ වාහන සද්ද මැද්දේ කුණු ගොඩවල් වලට පොරගන කපුටන්ට අමුත්තන්ව හොයන්න වෙලාවක් නෑ. අත්තම කතාව කිව්වොත් අද කපුටෙක් කෑ ගහුවොත් ඒ ගොඩක් දුරට කුණු බාල්දියක් පෙරලා ගන්න බැරුව හරි පූසෙක් එක රණ්ඩුවකට හරි වෙන්න පුළුවන්. හැබැයි තාමත් අපි අර හිතේ අපේ පරණ මතය දෝංකාර දෙනවනේ කොහොම වුණත්. ඉතින් මේ දේවල් දිහා බලද්දි මට හිතෙන්නේ එක දෙයයි, අපේ මුතුන් මිත්තන් පරිසරය එක්ක කොච්චර අපූරු ගනුදෙනුවක් කළාද කියන එක. ඉතින් ඔවුන් සතුන්ගේ භාෂාව තේරුම් ගත්තා, කුරුල්ලෙක්ගේ හැසිරීමකින් ඉදිරියේදී වෙන්න යන දේ ගැන ඉවෙන් වගේ අවබෝධ කරගත්තා. අද අපි තාක්ෂණයෙන් දිනුන වෙලා දොරේ තියෙන කැමරාවෙන් අමුත්ත එනකොට ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන තැනට ඇවිල්ලා අපි ඉන්නේ. එදා ඒ පරිසරයත් එක්ක තිබුණු ඒ අපූරු බැඳීම අපිට අද සදහටම අහමී වෙලා ගිහින් නේද කියලා මට හිතෙනවා. ඉතින් මේ සිද්ධිය ඔයාලට කොහොමද හිතෙන්නේ කියන එක මට වැඩක් නැහැ. මම ඔයාලට කිව්වා ඔයත් මේ කපුටගේ පණිවිඩය විශ්වාස කරන කෙනෙක්ද, එහෙම නැත්නම් ඒක හුදු අහම්බයක්ද විතරක්ද කියලා හිතන කෙනෙක්ද කියන එක වාගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් මගේ කතාව අසා සිටියා, ඔබට බොහොම ස්තුතියි. එහෙමනම් ඉතින් සින්දුවක් අහන්නයි හදන්නේ. පොඩ්ඩක් ඉන්න, අපි සින්දුවක් අහලෙමු.

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න Tempo Town ආශියක්කා
1: ප්‍රයිස් වලව හවස පහයි විනාඩි 49 එහෙනම් යන්නයි හදන්නේ අදට බොහොම ස්තුතියි කපුටාස් කතාව එහගෙන හිටියට හෙට දවසෙත් අලුත් කතාවක් කරගෙන මං එනවා ඉතින් අද දවසෙත් WhatsApp එකට message කරපු කවි ලියපු TikTok live එකේ මේ වෙලාවෙත් ගොඩක් දෙනෙක් මාව බලාගෙන ඉන්නවා TikTok live එකට එන හැමෝටම මාර ස්තුති බොහොම ස්තුති මොකද ලොකු crowd එකක් ඉන්නවා ඔගොල්ලන් මං වෙනුවෙන් හැම වෙලාවෙම කතා කරනවා එහෙමනම් MBK ඔයාවත් එකතු කරගන්න ඕනි Veronica darling ඔයාව දනා එනං අපි යනවා සුපේෂල චමින්ද සාශ් එතකොට භාග්‍ය මේ රෙගියුලර් සෙට් එක පූර්ණිමා ඩාලින් කොහෙද යන්නද මෙහෙ ඉන්න කොහෙ යන්නද මේ ඉන්න කියලා කියන අය අම්මෝ අද විමුක්ති විජේසිංහ thank you මధుරිකා වීරක්කොඩි ආදරය ඔයාට MBK thank you so much විමුක්ති වීරසිංහ මා විජේසිංහ සමවන්න අබ්දුල් රහමාන් ආවත් මතක් කරන්න ඕනි අනිවාර්යෙන් මං පුල්පුල් වගේ රිප්ලයි කරන්නම් හැමෝටම මේ කවුරු හරි මගේ ඇරුණා නම් මංගලි ඔයාව සුදු ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ප්‍රභාත් ඔයාවත් මතක් කරා ඉතින් කෑ ගහන්න එපානේ පිටක් ඉන්න සමී සමරසිංහ හයියෝ කියලා දාති. හයියෝ අනේ මාව රයිට්. ඇයි අපි චතුරංග හරි ඉතින් ඉශානි සොඳමාලි මං හනි නවිතයි හරි ඔයාව චමින්ද ආදරෙයි කතරගම දෙවියන්ගේ පීටයි බුදුසරණයි කියලා දාලා තිනවා. ඔයාටත් එසේම වේවා. එහෙනම් සංජු කුවේට් අපි යනවා සිංහබාහු අමතක කරා ඔයාව දැන් තමයි නැගිටින්න ඕනි කියලා දාලා තිනවා. රයිට් එහෙනම් රට ඉන්න හැමෝටම ඔයාටයි සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දවස සුබ වෙන්න ඕනි, ජය වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා රට ඉන්න හැමෝටම. එවනම් ගියා ප්‍රභාත් හැමෝටම සුබ රාත්‍රියක්. මං ආශිර්වාද

0: සුබසන්දෑවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 Supreme Radio. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: The welcome show.
3: Anugrahaya.
6: සුබ දවසක්.
3: අලුත් වෙලා.
6: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහඟේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
2: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුමක් බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න ඇතරම් ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වියදම් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වියදම් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio
1: Number 20
2: Sayam kiril kohe ke hindu
1: Number 5
3: Saadi ke palsa kabhi match ki aare
4: Saturday weekend ek happening karaganna
5: eta beta tur janapriya sindu
6: Oh god
5: ek digata ek kapata sinasurada ude 10 indan daval 12 wenakal
4: Supreme Radio Radio Super Hits 20 with Hasita
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලේ සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: පැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය 89.1 89.3 Supreme

ප්‍රේම් රේඩියෝ අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙත් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: දවස සුපයි සිහි නැතිනයි සුප දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ඉතුන සුප්‍රීම් රේඩියෝ ආදරය ගැන සතුටින් කතා කරන්න බලාගෙන ඉන්න අය මේ ලෝකෙ ගොඩාක් ඉන්නවා. ඒ වගේම ආදරය කියන්නේ මොකද්ද? ආදරය ගැන දැනෙන්නේ මොකද්ද? මේ විදිහට ඇහුවොත් ආදරය ගැන දුකින් කාරණා රහසක් කියන්න බලාගෙන ඉන්න අයත් මේ ලෝකෙ ඉන්නවා. ඉතින් ඒ අය අතරේ අපිට පුළුවන් අපිට ආවේණික වෙලා තියෙන කතාව ගැන මේ ලෝකෙට මැහෙන්න කියන්න. අපි ලෑස්ති ඔයාගේ කතාව ගැන අහගෙන ඉන්න. ඒ වගේම මේ කතාව ගැන මුළු ලෝකෙටම හරි ආදරෙන් කියන්න. අදත් සූදානම් ආදරෙන් ආදරය ගැන කතා කරන්න මේ ප්‍රේම් නයිට්.
1: ආදරණීය හදවත් ඇතුලේ තියෙන ආදරණීය කතන්දර හැම තිස්සෙම අපිට අහන්න පුළුවන් කමක් නැහැ හසිත. ඉතින් ඒකට හොඳම සහ එකම වෙලාව තමයි රාත්‍රී 7 කියලා කියන්නේ. පුළුවන් මේ පැත්තට ඇවිත් හොයාගේ හිතේ තියෙන ආදරණීය කතාවත් අපිට කියන්න. එහෙමනම් ඔය විදිහටම මේ පැය තුන දෙකට මහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ස්ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතය ඔබේ සරු කරගන්න, සිහින ජීවිතය ලංකරගන්න, අතමිට ඔබේ සරු කරගන්න මොකද කරන්න ඕනේ?
1: මම හිතන විදිහට දැන් තියෙන තත්ත්වෙත් එක්ක අනිවාර්යයෙන්ම ලොතරැයියක් මිලදී ගන්න වෙනවා.
0: කරන්න තියෙන්නේ නියත ධනයෝග හඳහන මිලදී ගන්න එක. 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දිනක් සහ දසලක්ෂපතියන් 81 දිනෙකු බිහි කරලා තියෙනවා මනිෂා. ඒ 4 වෙනි සහ 5 වෙනි සුපිරි ත්‍යාගලාභින් දෙන්නාම බිහි කරන්න හැකි වුණේ බක් මාසේ. ඒ කියන්නේ ගිය මාසේ. ඉතින් රුපියල් ලක්ෂ 39කට වඩා වැඩි 4 වෙනි සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 10 වෙනිදා දිනුම් ඇදපු NLB හඳහන 1469 වන දිනුම් වාරයෙන් හඟුරංගෙත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත එබි වීරසූරිය මහතාගේ සහ රුපියල් ලක්ෂ 33කට වඩා 5 වෙනි සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 24 වෙනිදා දිනුම් මැදපු 1478 වන දිනුම් වාරයෙන් බද්දේගම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් අතරින් බිහි කරන්න හැකියාවක් ලැබුණා මනිෂා.
1: ඔව්, ඉතින් මේ විදිහට මුළු දිවයිනෙන්ම නන්දෙසට මුදල් තෑගි රසක් ලබා දෙමින් රණවිරු සේවා අරමුදලට, එතකොට සමාජ සේවා, ඒ විතරක් නෙවෙයි ක්‍රීඩා ක්ෂේත්‍රයටද දායකත්වය ලබා දෙමින් ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ NLB හඳහන ලොතරැයි මේ ගමන යනවා හසිත. ඉතින් ඔයාටත් අන්නගේ අවස්ථාවක් උදා කරගන්න ඔන්න දැන් කාලය ඇවිල්ලා තියෙන. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ සියල්ලටම මූලිකත්වය අරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. කියන්න තියෙන්නේ රුපියල් 40ක් වියදම් කළා NLB හදහන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. මොකද ඔයාගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාගේ ළඟට අරගෙන ඉන්න නිසා. අසුනවයි දශම තුනින් ඔයා මේ ආතරෙන් අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. හසිත, අපිත් එක්ක කොච්චර මිනිස්සු හිටියත් නිකන් අපි තනි වෙලා වගේ හැඟීමක් අපිට දැනෙනව නම් ඒ කාලේ හසිත අපි අනිවාර්යයෙන්ම තනියෙන් දරා ගන්න ඕන කාලයක්. සමහර විට අපිට තනියෙන් දරා ගන්න බැරි කාලයක් වෙන්නත් ඇති. නමුත් ඒ කාලය අපි අනිවාර්යයෙන්ම අපිට කොච්චර අපහසු වුණත් තනියෙන්ම මේ කාල පරිච්ඡේදය පහු කරන්න ඕනේ. මොකද ඒ තමයි අපේ ජීවිතේ එක කාලවකවානුවකදී අපිට කියලා දෙන හොඳම පාඩම.
0: මිනිස්සෙක්ට තනිකමක් කවදාවත් දැනෙන්න හොඳ නෑ මනිෂා. තනිකමක් දැනෙන මිනිස්සයා තමගේ ජීවිතේ ගෙවන්නේ දැඩි මානසික පීඩනයකින්. අපිට දැනෙන තනිකමේ හැඟීම ඒ පීඩනය නැති කරගත යුත්තේත් අපි විසින්මයි. අපිට ඉන්නවා නම් සහායට කෙනෙක් මේ දේවල් අහගෙන ඉන්න, උත්තර හොයන්න උදව් කරන, ඕනෑම අවස්ථාවක අපි වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. අපිට කොයිතරම් පහසු වෙයිද? තනිකම දරාගත්ත මිනිස්සෙක්ට මම හිතන්නේ ජීවිතේ එන ප්‍රශ්නවලටත් හොඳින් මුහුණ දෙන්න හැකියාවක් ලැබෙනවා.

0: තියෙනවා.
1: NLB කියන්නේ ඒ සෙහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
2: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුට වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේ ඉඳලා ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
3: Travel with Supreme.
4: සතියේ දවස් පහේම
5: The Welcome Show අහන්න.
6: අහසෙන් දිලේ පොළොවේ බලේ කොතනක් ඇහි.
7: Supreme Radio. මේක සුපිරියක්.

0: රේඩියෝ එක දවසක් වගේම හැම දවසක්ම සුබ වෙනවනම් කොයිතරම්නම් දෙයක්ද නේද මනිෂා? ඉතින් ඔයාගේ හැම දවසක්ම සුබ කරගන්නවට හැකියාවක් තියෙනවා සුබ දවසක් ලොතරැයි අරගත්තොත් එහෙම. මොකද මේ සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම ලොතරැය තමයි මේ සුබ දවසක් ලොතරැය. ඕන අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා දැන් මේ ලොතරැයෙන් ඔයාට අරගත්තොත් එහෙම ඔයාගේ හීන හැබෑ කරගන්න හැකියාවක් තියෙනවා. ඔබේ දවසේ ආරම්භය සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයි නවතම ත්‍යාග රටාව ගැන මතක් කරන්නම ඕනේ. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් කැඳුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වාර දිනන්න හැකියාවක් තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක් සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2,500ක් අංක 2ට රුපියල් 1,000ක් ඔයාට දිනන්න හැකියාවක් තියෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා.
1: ඔව් හසිත, දැන් ඔය ඔයා කියපු මුදල් තෑගි වලට අමතරව හොන්න සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්තන තෑග අංකය පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක මුදලක් දිනා ගන්නත් හොන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි මිලදී ගන්න එක විතරයි. මේ ලොතරැයි මිලදී ගත්තොත් අපි කිව්වා වගේම හැම දවසක්ම ඔයාට අනිවාර්යයෙන්ම සුබ කරගන්න පුළුවන්. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයි අනිවාර්යයෙන්ම මිලදී ගන්න මතක තියාගන්න.
0: හෝරාවත් මේ විදිහට අපි ආතරෙන් ගත කරලා දැන්නේ හෝරාවේ අවසන් අධ්‍යයනයටම එවෙනකොට ඇවිත් ඉන්නවා. අලුත් හෝරාවකට අපිට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට කලින් අපිට අහන්න ලස්සන ගීතක් තියෙනවා. කතා කරන්න ගොඩක් දේවලුත් තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 011 2 510 510ට. ඒ වගේම ඔයාලට මොනවා හරි දෙයක් අපිට කියන්න තියෙනවා නම් මං කියන්නේ කතා කරලා නෙමෙයි. ඔයාලට පුළුවන් වට්සප් එකට මැසේජ් එකක් දාලා ඔයාලට කියන්න තියෙන දේ කියන්න. 0718 893 893ට ඔයාගේ හදවතේ තියෙන කතාව අපිට කියන්න හැකියාවක් තියෙනවා. අලුත් හොරාවකට යන්න ඕනේ. එන්න මේ පැත්තට. අපි ආදරෙන් ගැන ආදරෙන් කතා කරමු. මේ ලස්සන ගීත අතර අපි තනුවෙමු. අපි ලෑස්ති ඔයාගේ තනිකම නැති කරන්න. ඔයාගේ සතුට තව තවත් වැඩි කරන්න. එන්න මේ පැත්තට මේ ලස්සන ගීතය ආදරේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනා එකට ටිකට් ටිකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: හිමිවීම් අහිමිවීම් විතරක් තියෙන මේ ලෝකයේ හිමිවෙච්ච දේවල් වලට වැඩිය හසිත අපි අහිමිවෙච්ච දේවල් ගැන දුක් වෙනවනේ. ප්‍රේමයේදීත් එහෙමයි හසිත. හිමි වුණු ප්‍රේමයට වැඩිය මගහැරිච්ච ප්‍රේමය අපේ හිත ඇතුලේ රිදුම් දෙනවනේ, අපිට රිද්දෙනවනේ. ඒක හරියට හසිත මෙන්න මේ වගේ. වලලන්න මිනිහක් නැති, අඬන්න මිනිස්සුත් නැති, ඒත් හිත ඇතුලේ මල ගමක් නැති මරණයක මතක අපේ හිත ඇතුලේ හැමදාමත් නිතන්ගතව තියෙනවා. ඒකත් හරියට හිමිවුණු ප්‍රේමයට වැඩිය මගහැරුණු ප්‍රේමය අපේ හිත ඇතුලේ තියෙනවා වගේ.
2: ඔව්, මම හිතන්නේ ඕනෑම කෙනෙක්ට මගහැරුණු ප්‍රේම කතාවක මතකයක් තියෙන්න ඕනේ. අදටත් සමහර ජීවිත ඒ වේදනාත්මක අතීත මතකවලින් පීඩා විඳිනවා. මමත් පිළිගන්නවා, හිනා වුණු තැන්වලට වඩා අඬපු තැන් ගැන අපිට වැඩි වැඩියෙන් මතක් වෙනවා කියලා. මලකමක් නැති මරණයක මතක අපි ඇතුලේ තියෙන නිසා අපි තමයි මෙරි මෙරි ජීවත් වෙන්නේ. අමිහිරි මතක වුණත් දවසක ඒ මතකවල සැර බාල වෙනවා. ඒවා මතක් වුණත් හිනා යන ගානට අපිට පත් වෙන්න පුළුවන් නම් ඒක මම හිතන විදියට ලොකු ආදරණීය ජයග්‍රහණයක්.

0: 89.3 Supreme Radio Number 20
1: Sayam ki rilli kohe ke hindu
0: Number 5
2: Saadi ke palsa kabhi match ki aa rahe
3: Saturday weekend ek happening karaganna
4: Eta beta tur janapriya sindu
5: Oh god
4: ek digata ek palata Sinsurada ude 10 indan daval 12 wenakal
3: Supreme Radio Radio Super Hits 20 with Hasita
6: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
7: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
9: Tempo Town
3: with Ashi.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.1 89.3 Supreme Radio.
1: හසිතුමි, හඳහන විශ්වාස කරනවාද එහෙමත් නැත්නම් ඔයත් විශ්වාස කරනවාද හඳහනේ තියෙන දේවල් වෙනස් කරන්න බෑ කියන කතාව?
2: මෙහෙමයි මෙහෙමයි. ඉතින් ඔය ගැන කතා කරන්න යනවනම් අපිට ලොකු වෙලාව කතා කරන්න වෙයි විශ්වාස කරනවද නැද්ද කියන කාරණාව. එහෙමත් අපිට හැම කෙනෙක්ටම වගේ හඳහනක් තියෙනවා නේද? ඉතින් හඳහනේ තියෙන සමහර දේවල් වෙනස් කරගන්න තිබ්බනම් කියලා තමයි ගොඩාක් අය බලාගෙන ඉන්නේ.
1: අනිවාර්යම දැන් ඔය කටියට කියන දෙයක් තියෙනවානේ හසිත, මෙයා මේ කාලෙදි නම් සාර්ථක වෙනවා, මේ කාලෙදී ඔයාට මේ ගොඩාක් ධනයෝග ලැබෙන තියෙනවා, ඔය වගේ දේවල් අපි අහලා තියෙනවානේ. හැබැයි ඉතින් ඔන්න ඔයාට දැන් අවස්ථාව තියෙනවා ඔයාගේ හඳහන වෙනස් කරගන්න. ඒ වෙනස් කරගන්න විදිහ ගැන තමයි මේ විදිහට කියන්න ලෑස්ති වෙන්නේ. ඔයාගේ ජීවිතය සරු කරගන්න, සිහින ජීවිතය ලං කරගන්න, අත්තමිට ඔයාගේ සරු කරගන්න නියත ධනයෝග හඳහන් ඔන්නයට දැන් මිල දේ ගන්න පුළුවන්. ඉතින් මේ වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාපින් 5 දිනක් වගේම දස ලක්ෂපතියන් 81 දිනක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයියට ඔන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් 4 වන සහ 5 වන සුපිරි ත්‍යාගලාභෙන් දෙදෙනාම බිහි කළේ අප්‍රේල් මාසේ, කියන්නේ ගිය මාසෙ තමයි හසිත ඔන්න බිහි කරලා තියෙන්නේ. ඉතින් ඒ රුපියල් 139කට වඩා වැඩි 4 වන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ ගිය මාසෙ 10 වෙනිදා දිනුම් මැදපු NLB හඳහනෙක් 1469 වෙනි දිනුම් වාරෙන් හඟුරංගෙත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත AB වීරසූරිය මහත්තයාගේ ටිකට්පත් ගොන්නෙන් ඔන්න බිහි කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් රුපියල් 133කට වඩා වැඩි 5 වන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 24 වන දින දිනුම් අදින ලද 1478 වෙනි දිනුම් වාරෙන් බද්දේගම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් අතරින් බිහි කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයියට ඔන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
2: අනිවාර්යෙන් මුළු දිවයිනේම නන් දෙසටම මුදල් තෑගි රැසක් ලබා දෙමින් රණවිරු සමාජ සේවා හා ක්‍රීඩා ශාස්ත්‍රයටත් දායකත්වය ලබා දෙන්න ඔන්න මේ හඳහන ලොතරැයි තුලින් හැකියාවක් ලැබිලා තියෙනවා. ඔබට අනගී අවස්ථාවක් උදා කර දෙන්න ඔන්න සූදානම්ින් ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය. එහෙනම් ඉතින් NLB හඳහන ලොතරැයි ඒපත් වැඩි වැඩියෙන් මිල දී ගන්න කියන කාරණාව කියන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද නිරන්තරයෙන්ම ළඟට අරගෙන එනවා වෙන කවුරුත් නෙවෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය. ඩ්‍රීම් නයිට් ආදරණීය දෙවනි හෝරාවේ අපි මේ විදිහට ඉන්නේ. ආදරේ ගැන එක එක කතා අපි කතා කරනවා. ආදරේ ගැන අපි දන්නේ නැති, ආදරේ ගැන අපි හිතන්නේ නැති, ආදරේ ගැන අපි කතා කරන්නේ නැති නොයෙකුත් කාරණා ගැන නිරන්තරයෙන් මේ සතිය දවස් 5 ඩ්‍රීම් නයිට් තුලින් අපි කතා කරනවා. සමහර විට ඔයාගේ ජීවිත කතාවේ මෙතෙක් නොඇසූ කතාවක් අපි කතා කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඉදිරි දවසක ඔයාගේ ඒ නොඇසූ කතාව ගැන අපි ඔයත් එක්ක කතා කරන්න බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. තවමත් හදවතේ හිර කරගෙන ඉන්නේ කාරණාව අපිට කියන්නවට හැකියාවක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ ආදරයට අපි හේතුවක් කරගන්න, ඔයාගේ ආදරේ තව තවත් වැඩි කරගන්න, ඔයාගේ රිදවීම් ජීවිතෙන් අයින් කරන්න, ඔයාගේ සතුට තව තවත් වැඩි කරන්න ඔයාට අපි තුලින් හැකියාවක් ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මනිෂ මතක් කරයි අපිට කොහොමද ඔයාගේ කතාව කියන්නේ කියලා.
1: ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510ට. එහෙම නැත්නම් පුරුදු විදිහටම ඔයාගේ ආදරේ වචන වලින් මේ පැත්තට එවන්නත් අවස්ථාව තියෙනවා 0118 893 893ට. දෙකටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: එව මෙහෙව
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා
9: අහසෙන් දිලේ පොළොවෙන් පලේ කොතන ඇහේ
3: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: කතන්දරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩාක් වෙලාවට ගොඩාක් අය කියන දෙයක් තමයි හසත. ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නෙවෙයි කියලා. ඔව්, ආදරය කියන්නේ අයිති කර ගන්න එකට නෙවෙයි. හැබැයි හසිත, ආදරේ ලේ බිඳුවටම දැනුණාම අය අපි වෙන කෙනෙක් ගැන හිතන්නේවත් නැහැ. ඇත්තටම අපිට හිතින්නේවත් නැහැ. ආදරේදී අපිට බලෙන් අයිති කරගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ හසිත. අන්නේ ඒ විදිහට ආදරේ තමන්ගේ මුළු ලේ බිඳුවකටම දැනෙන විදිහට ආදරය කරන්න පුළුවන් ආදරණීය කෙනෙක් අපි හැමෝටම ලැබෙන්න ඕනේ.
1: ආදරය කියන්නේ අයිති කර ගැනීමමද? අපි නිතරම හිතන කල්පනා කරන කාරණාවක් මේක. එහෙම නෙවෙයි කියලා අපි කොයි තරම්නම් කියනවද? ඩ්‍රීම් නයිට් තුළ ලේ වලටම ආදරේ කිඳා බැහැපුවාම අපිට තවත් කෙනෙක් ගැන හිතන්න තියා ඒ ගැන අවධානයක් දෙන්න වෙලාවක් පවා නැති වෙනවා. මොකද අපි වෙලාව වෙන් කරන්නේ අපේ එකම හා අවසානයයි සහතික කරගත්තු ඒ ආදරයට. ආදරේ නම් අනිත් කෙනාගේ සතුට ගැන නිතරම හිතන්න. මම හිතන්නේ ඔයාට ආදරේ නාමයෙන් කරන්න පුළුවන් හොඳම දේ ඒක.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
5: Number 20.
6: සායම් කිරිල්ලි කොහේ කින්දෝ.
5: Number 5.
7: සාඩිකේ පොල්සා කවි මැච් කියාරේ.
5: Saturday. වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
8: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු.
9: Oh God.
8: එක දිගට එක පැලට. සින්සුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
5: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
10: 89.1 89.3 Supreme Radio.
11: දවසේ අවසාන කතාබහට මේ විදිහට අපි ඇවිත්ින්නේ. වැඩසටහන අවසන් කරන්න හරිම ලෝභයි. මොකද මේ කතා කරන අපේ මාතෘකාව ගැන. අපේ මාතෘකාව තමයි ආදරය. අපි මේ වෙන් කරන හෝරා තුන. අපි මේ සතිය දවස් 5ෙම වෙන් කරන හෝරා තුන. ඉතින්

0: අදට සමුගත්තත් හෙටත් රාත්‍රී 7 වෙද්දී ආදරය ගැන පුරුදු විදිහටම කතා කරන්න අපි දෙන්නටවා. ඉතින් එහෙමනම් සතුටෙන් පරිස්සමින් අපි එනකන් ආදරෙන් ඉන්න. සුභ රාත්‍රියක්. මම මනීෂා.
1: මම හසිතා.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවෙන් බලේ කොටන ඇහේ සුප්‍රීම්

89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

Asunavia y Eka, Asunavia y Tuna. Supreme Radio.

Asunavia y Ekra, Asunavia y Tuna. Supreme Ring.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන්

ඒ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධරත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක් භය රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.1 89.3 Supreme Radio.

වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු